අයිබෝවන් සුභ උදෑසනක්. හෙටින් ඇරඹෙන්නේ ශීත ඍතුව. දැනටමත් ඇරඹිලා තියෙන්නේ. නමුත් අර කැලැන්ඩරයට අනුව හෙට ජූනි පළමුවෙනිදා ශීත ඍතුව මාස 3කට ආරම්භ වෙනවා. ඒකම තවත් වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි මාස 2ක් පුරාවට නොමිලේ පොදු ප්‍රවාහන සේවාවල ගිය අපිට හෙට සිට නැවත මුදල් ගෙවන්න සිද්ධ වෙනවා. මුදල් ගෙවලා තමයි දැන් අපි පොදු ප්‍රවාහන සේවාවල යන්න ඕනේ. හැබැයි සම්පූර්ණ මුදල නෙමේ, අපි අඩක් පමණයි ගෙවන්න අවශ්‍ය. දැන්නම් මුදල් ගෙවලා පොදු ප්‍රවාහනවල යන්න හුරුත් නෑ වගේ. කොහොම වුණත් හෙට සිට මුදල් ගෙවන්නට ඕන දුම්රියේ, බස්රියේ, ට්‍රෑම් එකේ යනවනම්. ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරුන්ටත් හෙට සිට වැඩ ආරම්භ කරනවා. පසුගිය මාස දෙකේ ඔවුන් මොනවද කළේ කියලා මම හැමතිස්සෙම හිතනවා. මොකද තමන්ගේ රැකියාව තාක්ෂණික හේතුවක් මත නැති වුණාම, ඒ කියන්නේ ඔවුන්ට පඩිත් ලැබුණා, රැකියාවටත් යනවා. නමුත් ඔවුන් මොනවද කළේ? මට මං හැමතිස්සෙම හිතපු කාරණා, ඔවුන් එතකොට ඒ කාලේ පුරා සේවා මුරක්‍රමයටද වැඩ කළේ? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් 8 ඉඳන් 5 දක්වා කාලයේද වැඩ කළේ? එක තැනකද හිටියේ? ඔවුන් මොනවද කළේ? එහෙම ඉන්න පිරිසට රැකියාවක් කරන්න දෙයක් තිබුණාද? මේ වගේ බොහෝ කාරණා මම හැමතිස්සෙම හිතුවා. මොකද ප්‍රවේශ පත්‍ර ගන්නෙ නැතුව පොදු ප්‍රවාහන සේවාවල යන්න අවස්ථාව ලැබෙනකොට අපේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන්න දුම්රියවල, බස්වල, ට්‍රෑම් වල හිටපු පිරිසට මොකද වුනේ? ඊළඟට හෙට සිට අපිට කාර් එකේ රෙජෝ වලින් 20%ක වට්ටමකට ඉල්ලුම් කරන්න පුළුවන්. හැබැයි ඒ වට්ටම ලැබෙන්නේ ඉල්ලුම් කළොත් පමණයි. හෙට සිට ජූලි 31 වෙනිදා දක්වා ඉල්ලුම් කරන්න පුළුවන් මේ සහනය සඳහා. 2025 ජූලි 1 වෙනිදා සිට 2026 ජූනි 30 දක්වා රෙජෝ ගෙවපු, එහෙම නැත්නම් ගෙවන්න ඉන්න අයට 20%ක වට්ටමක් ලබා ගන්නට පුළුවන්. මේ සියලු සහන ලැබෙන්නේ යුද්ධයෙන් අපි පීඩාවට පත් වෙලා ඉන්න නිසා. මේ වට්ටම ලබා ගන්නට ඔබ සර්විස් වික්ටෝරියා ඇප් එක ඔස්සේ අයදුම් කරන්නට ඕනේ. අයදුම් කරේ නැති වුණොත් ඒක ස්වයංක්‍රීයව අපේ ගිණුමට වැටෙන්නේ නැහැ. ඒකින් ද අමතක කරන්න එපා. හෙට උදේම ඔය වැඩේ කරන්න. ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අඩු වෙලා, අලුත්ම දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 0.4කින් අඩු වෙලා හොඳ ප්‍රවෘත්තියක්. දැන් උද්ධමන වේගය 4.2යි. උද්ධමනය පාලනයට තමයි බැංකු පොලි අනුපාතය වැඩි කළේ. මේ තත්ත්වය යටතේ ANZ සහ කොමන්වෙල්ත් බැංකු කියන්නේ මේ වසරේදී නැවතත් බැංකු පොලි අනුපාතය වැඩි කිරීමට අවශ්‍ය නැහැයි කියලා. ඉතාමත් හොඳ දෙයක්. නමුත් වෙස්පැක් නැබ් ඇතුළු තවත් බැංකු කියන්නේ බැංකු පොලිය තවත් වරක් හෝ දෙවරක් වැඩි කරන්න වෙයි කියලා. කොමුනත් ඒ තීන්දුව ගන්න අපි නෙමේ, ඔස්ට්‍රේලියන් රිසර්ව් බැංක එක තමයි ඒ තීන්දුව ගන්නේ. ඔවුන් වැඩි කරන්න කිව්වොත් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක ගෙවන්න සිද්ධ වෙනවා. ඔස්ට්‍රේලියාව සුරංගනා ලෝකයක් වගේ TikTok එකේ පෙන්නුවට ඇත්ත කතාව කවුරුවත් කියන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවේ දුක්බර කතාවක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ දෙමෝපියන් විශාල පිරිසක් දරුවන් වෙනුවෙන් හරියට කන්නේ නැහැ. තුන්වේල නොකා දරුවන්ගේ බඩ පුරවන්න දෙමෝපියන් දුක් විඳිනවා. දෙමෝපියෝ එහෙම තමයි. ඇතැම් අම්මලා මාස ගානකින් මස් කෑල්ලක් මාළු කෑල්ලක් කාලා නැහැ. මොකද දරුවන්ට හොඳ කෑම දෙන්න ඕනේ නිසා. මේ දත්ත හෙළි කරන්නේ ෆුඩ් බැංක් ආයතනය කරපු සමීක්ෂණයකින්. ෆුඩ් බැංක් ආයතනය අවශ්‍යතා ඇති අයට නොමිලේ ආහාර ලබා දෙනවා. ෆුඩ් බැංක් ආයතනයට ජනතාවගෙන් තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දවසකට ඔවුන් කෑම වේලවල් 79,000ක් නොමිලේ ලබා දෙනවා. ඒ වික්ටෝරියාවේ විතරයි. ඒ හින්දා අද අල්ටෝනාවල ඔවුන් ඩ්‍රයිව් ත්‍රූ ආහාර බෙදා දීමේ ස්ථානයක් අලුතින් ආරම්භ කරනවා. ඉල්ලුම වැඩි අනිත්යෙන් වලට. ඒකින්ද වැඩි ඈතක නොයා ජනතාවට සහන සලසන්න ඇල්ටෝනා ප්‍රදේශයේ අද සිට නොමිලේ ආහාර බෙදා දීමේ ස්ථානයක් ආරම්භ කරනවා. ෆුඩ් බැංක් එකට ඇවිල්ලා තමන්ට අවශ්‍ය ආහාර පෙට්ටියක් අරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් කවුරුවත් අහන්නේ නැහැ. දෙමෝපියන් කියන්නේ
අපි උඹලව හැදුවේ බඩට නොකා කියන කතාව කොයි රටටත් පොදුයි. අපි හැම කතාවක් අහලා තියෙනවනේ, අපි දුක් මහන්සියෙන් උඹලව හැදුවේ, බඩට කෑවේ නැහැ, අපි වේලක් හැර වේරක් කාලා තමයි උඹලට කන්න දුන්නේ. මේ වගේ කතා අපි ලංකාවේදී ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඒ කතාව ලංකාවට විතරක් නෙමෙයි, දැන් මුළු ලෝකේටම පොදු කාරණාවක් බවට පත් වෙලා. සමහර දෙමව්පියන් තවමත් දරුවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනවා. හුඟක් අයට සමාජ මාධ්‍යවල දරුවෙකුගේ ඡායාරූප පළ කිරීම බරපතල වැරැද්දක් හැටියට පේන්නේ නැහැ. පොඩි උජාරුවකුත් තියෙනවනේ දරුවෝ කරන දේවල්නේ කියලා ඒවා පෙන්වන්නත් එක්ක පළ කරනවා. හැබැයි ඒ ප්‍රවණතාව දැන් සෑහෙන අඩු වෙලා. ඒ දරුවන්ගේ ආරක්ෂාවට එක ඍජුවම බලපානවා. කෘතිම බුද්ධිය භාවිතයෙන් දරුවන්ගේ ඡායාරූප විවිධ විෂමාචාර ක්‍රියාවලට යොදා ගැනීමේ අවධානමක් තියෙනවා. ඒ අවධානම සැලකිල්ලට අරගෙන වික්ටෝරියාවේ ඇතැම් පාසල් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍යවල දරුවන්ගේ හඳුනා ගන්න පුළුවන් ඡායාරූප පළ කරන්නේ නැහැ. ඒ වෙනුවට දරුවන්ගේ ඡායාරූප පළ කරන්නේ ඔවුන්ගේ පාසල් අභ්‍යන්තර සන්නිවේදනවල පමණයි. එතකොට ඒවා පොදු මාධ්‍යවලට එකතු වෙන්නේ නැහැ. වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව දරුවන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒක ඉතාමත්ම හොඳ දෙයක් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද දරුවන්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඔවුන් වින්දිතයන් පමණයි. අවසානයේදී ඔවුන් වින්දිතයන් බවට පත් වෙනවා. දෙමව්පියන් බලහත්කාරයෙන් නොදන්වා දරුවන්ගේ ඡායාරූප පළ කිරීම ඉතාමත්ම අයෝග්‍ය වැඩක්. දැන් අපි පසුකරමින් ඉන්නේ තාක්ෂණය හා බැඳුණු යුගයක්, කෘතිම බුද්ධිය තොරතුරු එක් රැස් කරන කාලයක්. ඒ නිසා ඔබේ දරුවාගේ ඡායාරූප මාධ්‍යවල පළ කරද්දි දෙවරක් හිතන්න. රජයේ රෝහල්වලට යන්න හේතු දෙකක් තියෙනවා. හදිසි අනතුරු අංශයට අපි යන්නේ මේ මොහොතේම ප්‍රතිකාර අවශ්‍යයි හින්දා. මීට අමතරව රෝගී තත්ත්වයන් වලට අදාළ සායන වලටත් අපි රෝහල් වලට යනවා. වික්ටෝරියානු රජයේ රෝහල් වල දැන් එවැනි පසු විපරම් සායන කෙරෙන්නේ ටෙලි හෙල්ත් වලින්. එක අතකින් ඒක හොඳයි. නිවාඩු ගන්න අවශ්‍යතාවයක් නැහැ. විනාඩි 10කට 15කට කෙටි කාලයක් තුල තමන් ඉන්න අතරේදීම, රැකියාවේ යෙදෙන අතරේදීම ටෙලි හෙල්ත් ඔත්සේ වෛද්‍ය උපදෙසුත් ලබා ගන්නට පුළුවන්. නමුත් තාක්ෂණයට හුරු නැති ඇතමෙකුට වෛද්‍යවරයෙකු හමු වී කිව යුතු දේවල් ටෙලි හෙල්ත් වලින් කරන්න බෑ. දැනටමත් මේ පරිවර්තනය සිදුවෙමින් පවතින්නේ. ඔබ නිදන්ගත රෝගයක් සඳහා රෝහල් සායනයකට සහභාගී වුණා නම් දැන් ඒක අඩු කරනවා. මේ මැතිවරණ සමයක් නිසා ඇතැම් විට මේ පිළිබඳව ඔබේ අදහස පළාතේ ප්‍රාන්ත මන්ත්‍රීවරයාට දන්වා යැවීමෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙන එකකුත් නැහැ. උදාහරණයක් ඇටියට දියවැඩියාව සඳහා රෝහල් සායනය ඇතමෙකුට නැවත කිසිදා ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට පවුලේ වෛද්‍යවරයා වෙතින් අවශ්‍ය ප්‍රතිකාර ගන්න කියලා රෝහල ඔබට දැනුම් දේවි. සමහර වෙලාවකට ඔබ මේ පරිවර්තනයට වෙනසට කැමති නැතුව ඇති. එහෙනම් මොකද කරන්නට ඕනේ? ඔබේ මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කරන්න, ඔබේ යෝජනාව ඉදිරිපත් කරන්න. මොකද වික්ටෝරියානු රජය මේ වන විට ටෙලි හෙල්ත් වලට සම්පූර්ණයෙන්ම යොමු වෙමින් තියෙන්නේ. පසු විපරම් සායන කපා හරමින් සිටින්නේ. ඔස්ට්‍රේලියාවේදී දරුවෙකු හදාගන්න එක පහසු වැඩක් නෙවෙයි. දරුවන් බලාගන්න බේබි සිටර්ස්ලා අවශ්‍ය වෙනවා. ඒක ඉතාමත් මිල අධික වැඩක්. ඇතැම් අයගේ අවශ්‍යතා සඳහා නිවසින් පිටතට යන විට දරුවා රැගෙන යන්න බෑ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දරුවෙකු බලාගන්න බේබිසිටර් කෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශ්වාසවන්ත සහ සුදුසු කම්බලත් අයකු සොයා ගැනීම අපහසුයි. බොහෝ වෙලාවට ජාත්‍යන්තර සිසුන් මේ රැකියාවේ නිරත වෙනවා. නමුත් ඇතැම් වෙලාවට ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් නැහැ, පුහුණුව නැහැ, අත්දැකීම් නැහැ. එවැනි අය සමග දරුවන් තියලා යන්න දෙමව්පියන් එච්චර කැමති නැහැ. වික්ටෝරියාවේ බේබිසිටර් කෙනෙකුගේ සාමාන්‍යයෙන් පැයකට ගාස්තුව ඩොලර් 62.80ක්. බේබිසිටර්ස්ලාට ඔස්ට්‍රේලියාවේ වැඩියෙන්ම වැය කරන්නේ කැන්බරාවල. රස්සාවක් හොයාගන්න අමාරුයි.
රැකියාවට ඉල්ලුම් කළත් අවම තරමින් සංමුණුක පරීක්ෂණයකටවත් කැඳවන්නේ නැහැ. මේක තමයි ඔස්ට්‍රේලියාවේ නිතර ඇහෙන කතාව. ඔබ රස්සාවකට අයදුම් කළොත් අවම තරමින් අමතක කරන්න එපා, තවත් 76 දෙනෙක් ඒ රස්සාවට සුදුසුකම් සහිතව ඔබ හා සමානවම අයදුම් කරලා තිබෙනවා. මොකද සමහරු නිකනුත් අයදුම් කරනවා සුදුසුකම් රහිතව. නමුත් මම මේ කතා කරන්නේ සුදුසුකම් සහිතව තෝරා ගැනීමේ සම්භාවිතාව 77 දෙනෙකුගෙන් එක්කෙනෙක්. ඒ වගේම පසුගිය වසරට සාපේක්ෂව ඇතැම් රැකියා 25%කින් අඩු වෙලා නර්සින් ඇසිස්ටන්ට්, ෂිෆ්ට් මැනේජර්, ඩාටා එන්ට්‍රි ඔපරේටර්, මයිනින් ඉන්ජිනියර් සහ කමියුනිටි හෙල්ත් වර්කර්ස් රැකියා අංශ ඒ ආකාරයට නැතිවෙලා ගිය ඒ රැකියාවලින් ප්‍රධාන තැනක් ගන්නවා. මීට අමතරව රැකියා ගණනාවක් නැතිවෙමින් යනවා. මම මේ සඳහන් කළේ ප්‍රධාන රැකියා කීපය. ඒ වගේම ඇතිවෙන රැකියා අවස්ථා බොහෝ විට කෙටි කාලීනයි. ඉදිරියේදී ස්ථිර සේවයට සේවකයන් බඳවාගන්නේ ඉතාමත් කලාතුරකින්. එහිඳ අලුතින් මෙරටට සංක්‍රමණය වන අයට රැකියා හොයා ගැනීම හරිම අභියෝගාත්මකයි. ඒ වගේම තරඟකාරී. ඔෆිස් වර්ක්ස් ආයතනය තමන්ගේ රැකියා සිය ගණනක් ඉන්දියාවට සහ පිලිපීනයට ලබා දෙන්න තීරණය කරලා. ඒ වගේම ඔෆිස් වර්ක්ස් මෙහෙයුම් කෘතීම බුද්ධිය යොදාගෙන සිදු කිරීමට තීරණය කළා. එතකොට මේ රටේ ඉන්න සිය ගණනකට රැකියා අහිමි වෙනවා. පාරිභෝගිකයන්ට අවශ්‍ය අඩු මිලට බඩු. එහෙමනම් සේවකයන්ට ගෙවන මුදල අඩු කරන්න වෙනවා කියන එක තමයි ඔෆිස් වර්ක්ස් කියන්නේ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටතට යන්න වෙනවා. එහෙම තමයි ඔෆිස් වර්ක්ස් හිමි වෙස්ට් ෆාමර්ස් ආයතනය හිතන්නේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ අනිකුත් ආයතන හිතන්නේත් ඔය ආකාරයටම තමයි. ඒ හින්දා අපි අනාගතයට සූදානම් වෙන්නට ඕනේ. ස්ථිර රැකියා බොහෝ වෙලාවට නොලැබී යන්නට පුළුවන්. කොන්ත්‍රාත් පදමේ රැකියා හෝ කෙටි කාලීන රැකියා තමයි ඉදිරියේදී ඉතිරි වෙන්නේ. මෙල්බර්න් වල අපරාධවලට දරුවන් යොදා ගන්න ආකාරය සහ ඊට හේතුව අපි සති ගණනාවක් කිව්වා. ඔස්ට්‍රේලියාවේ පාතාලය දැන් තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා. ළමයින් යොදාගත්තේ ඔවුන් පහසුවෙන්ම ඇප ලැබෙන නිසා. ඒ කියන්නේ අපරාධයක් කරාට අත්අඩංගුවට පත් වුණාට ළමයින්ට පහසුවෙන්ම ඇප ලැබෙන හින්දා තමයි ළමයින් අපරාධවලට යොදාගත්තේ. නමුත් දැන් ඇප ලැබීම් එතරම් පහසු නෑ. ඇප ලබා දීම දැඩි කරලා තියෙන්නේ. ඇප කොන්දේසිත් දැඩි කරලා තියෙන්නේ. ඒ නිසා පාතාලය දැන් යොදාගන්නේ ආබාධිත ප්‍රජාව. මෙල්බර්න් නගරේ බම්බි අලයිට් අවන්හල ගිනි තියන්න යොදාගත්තේ 16 හැවිරිදි මානසික ආබාධිත දරුවෙක්. ඔහුගේ සාමාන්‍ය දැනුම් මට්ටම IQ ලෙවල් එක 40ට අඩුයි. ඒ කියන්නේ ඔහුට යමක් දැනෙන්නේ නෑ. තීරණයක් ගන්න බෑ. ආබාධිත ප්‍රජාව අපරාධවලට යොදව ගන්න වෙලාව හිතලා කරනව නෙමෙයි, යොදව ගන්න වෙලාව වාර්තා වුණු පළමුණ අවස්ථාව මේක නෙමෙයි. මේ නඩු විභාගයේදී විනිශ්චයකාරවරයා සඳහන් කළේ පසුගිය දින කිහිපය ඇතුළත මේ ආකාරයට මානසික ආබාධිත අය අපරාධවලට සම්බන්ධ කරගන්න ආකාරය තමන් 4 වරක් දැකපු බවයි. ඒ කියන්නේ මේක දැන් ව්‍යාපාරයක් බවට පත් වෙලා. කරන්න දෙයක් නැහැ. විනිශ්චයකාරවරයා දන්නවා මේ අපරාධය කළේ මේ පුද්ගලයා කියලා. නමුත් ඇප ලබා දෙන්නට සිදු වෙනවා. ඔහු නැවතත් එන්නේ සමාජයට. ඔහු නැවතත් අපරාධයක නියුතු වීමේ ඉඩකඩ තියෙනවා. ආබාධිත අයෙක් අපරාධයක් කළොත් ඇප ලැබෙනවා, නිදහස් වෙනවා. මෙන්න මේ නීතියේ තියෙන අඩු ලුහුඩුකම සහ සමාජීය තත්ත්වය උපයෝගී කරගනිමින් තමයි ඔස්ට්‍රේලියාවේ පාතාලය ක්‍රියාත්මක වෙන්නේ. වික්ටෝරියාවේ දරුවන්ගේ ඩිජිටල් දැනුම පහළ වැටෙමින් පවතිනවා. හැබැයි අපි දකින්නේ දරුවන් හැමතිස්සෙම ඩිජිටල් උපාංගයකට ඇස් ඔබාගෙන ඉන්නවා. අපි හිතන්නේ ඔවුන් හරිම දක්ෂයි, ඔවුන් බොහෝ දේ දන්නවා කියලා. වික්ටෝරියාන පාසල් දරුවන්ගේ ඩිජිටල් දැනුම කොතරම් පහළද කිව්වොත් සෑම දෙන්නෙකුගෙන්ම එක්කෙනෙකුට අන්තර්ජාල වංචා ස්කෑම් හෝ අවිශ්වාසවන්ත වෙබ් අඩවි හඳුනා ගන්නට හැකියාවක් නැහැ. ඩිජිටල් දැනුම පිළිබඳව පසුගිය වසරේදී සිදු කෙරුණු ජාතික සමීක්ෂණයකින් මේ බව හෙළි වෙලා තිබෙනවා. ඉතාමත්ම කනගාටුදායකයි. ඩිජිටල් ලෝකයක ජීවත් වන දරුවෝ ඔවුන්ට තියෙන අවදානම පිළිබඳව තේරුම් ගන්නට තරම් දැනුවත් නැහැ.
වික්ටෝරියාවට සාපේක්ෂව ක්වීන්ස්ලන්තය, ටස්මේනියා සහ නදර්න් ටෙරිටරි ළමුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ඉතාමත් ඉහළයි. තවත් නරක දෙයක් තමයි මාසයකට එක්වරක්කෝ වික්ටෝරියාවේ පාසල් ළමයි යමක් ලියන්න, සුළු දෙයක් ලියන්නට පවා කෘතීම බුද්ධිය භාවිතා කරලා තිබෙනවා. මතක තියාගන්න, මේ දරුව තමයි දවසක මේ රටේ අනාගතය බාරගන්නේ. ඔවුන්ගේ දැනුම් මට්ටම ගැන අපිට දැන්ම හිතාගන්නට පුළුවන්. අපි සුරතලයට සතුන් ඇති කරන්නේ ජීවිතයට සතුටක් ලබා ගන්න, කාන්සිය හුදකලාව මකා ගන්න. සමහර සුරතලාට සලකන්නේ තමන්ගේ දරුවෙකුට වගේ, හැකි හැම දෙයක්ම කරනවා. නමුත් ඔස්ට්‍රේලියාවේ සෑම සුරතල් සතුන් හිමි පස් දෙනෙකුගෙන් එක්කෙනෙක් තමන් සුරතල් සතුන් හදන්න ගත්ත තීරණය ගැන දැන් දුක් වෙනවා. ප්‍රධාන වශයෙන් හිමිකරුවන්ට නිවාඩුවක් ගන්න බැරිවීම. කොහෙවත් යන්න විදියක් නැහැනේ. ගෙදර සුරතලෙක් ඉන්නවනම් මොකද කරන්නේ? බෝඩ් කරනවා කියන එක ඉතාමත්ම මිලාදික දෙයක්. එතකොට ඔවුන් ඒ සම්බන්ධයෙන් කම්පාවට පත් වෙනවා. ඊළඟට සත්ව ආහාර මිල ඉහළ යාම, පශු වෛද්‍යවරුන්ගේ මිල වැඩිවීම, අනෙක් ඖෂධ සඳහා මිල ඉහළ යාම වැනි ආර්ථිකමය හේතු සුරතල් සතුන් හිමිකරුවන් අධෛර්යමත් කරන්න හේතු වෙනවා. නිවසේ හැම තැනම සතුන්ගේ ලොම් වැටීම, නිවැරදිව සතුන්ට මලපහ කරන්නට හැකියාවක් නැතිවීම, සමහරු සතුන්ට ඒක හරියට පුරුදු කරලා නැහැ. ඒ වගේ නිවසේදී මතුවන ගැටලුත් සුරතලුන්ට ඇති ආදරය කැමැත්ත අඩු කරනවා. නිවසට සහ ගෙවත්තට වන හානි ඇතුළුව සුරතල් සතුන් බලා ගැනීමට අතිරේක කාලයක් ගතවීම ආදියත් සුරතල් සතුන් හිමියන්ගේ මැසිවිලි අතර වෙනවා. සුරතල් සතෙකු සිටින ඔබටත් මේ දේවල් දවසක හිතුණද? මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපුල සවන් පුරා පැමිණෙන මිතුර මන කල ලෙවන් නොයෙක් ලෙස කීවත් සැප විපුල නිවන් දකින තෙක් සැප නම් එමැයි බෙල. මේ කවිය ඇතුළත් වෙන්නේ ගිරා සන්දේශයේ. ගිරවෙකු කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පිරිවෙනේ සිට තොටගමුවේ විජේබා පිරිවෙන වෙත ගමන් කරද්දී මග දෙපස වර්ණාව, මග වැනුම ගිරා සන්දේශයට ඇතුළත් වෙනවා. ගිරවා ඓතිහාසිකව අපිට බැඳුණු පක්ෂියෙක්. අද ගිරවුන් පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. ලෝ පුරා ගිරව් වර්ග 350ක් පමණ සිටිනවා. කුඩා ගිරවුන් සෙන්ටිමීටර් 9ක් පමණ දිගයි. විශාල ගිරවුන් සෙන්ටිමීටර් 90ක් පමණ දිගයි. ඒ කියන්නේ මීටරයකටත් කිට්ටුයි. ගිරවුන්ට අනෙක් සතුන්ගේ හඬ අනුකරණය කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. පෙත්තොබත් කෑවද කියලා ඇහුවාම අනිත් පැත්තට කියනවා කියලා තමයි අපි දැනගෙන ඉන්නේ. ගිරව් හරිම දක්ෂයි. පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙන්නේ ඇෆ්‍රිකන් ග්‍රේ ගිරවුන් වයස අවුරුදු 5ක ළමයෙකුගේ බුද්ධි මට්ටමේ ඉන්නවා කියලා. අවුරුදු 5ක ළමයෙකුගේ බුද්ධි මට්ටම ගිරවෙකුට තියෙනවා. ගිරව් අයත් වන්නේ වන සතුන් ගහණයට. අපි ගෙවල් වල ගිරව් ඇති කළත් ඔවුන් සුරතල් සතුන් හැටියට සැලකෙන්නේ නැහැ. ගිරව් ගැන අපි නිතරම කතා කරනවා. හුරතලේට කූඩු වල දාගෙන හැදුවට කවද හරි දවසක ගිරව් ඉගිලිලා යනවා කියලා කතාවක් අපි අතරේ තියෙනවා. ඒ වගේම ගිරව් වගේ කියවන්න එපා. විශේෂයෙන්ම මේ කියන්නේ රේඩියෝ එක්ක. දැන් රේඩියෝල ඉන්නේ ගිරව්. තේරුමක් ඇති දේවල් කියන්නේ නැහැ. ඔහේ කච කච ගාලා ගිරව් වගේ කියනවා. අද ගිරවුන් ගැන හිතන, ගිරවුන්ගේ යහපත පතන ජාත්‍යන්තර දිනයයි. ගිරවුන් වගේ කියවන්නේ නැතුව ඔබ සතුටින් අසන සිංහලෙන් පැය දෙකක් සමගයි මේ එක්ව සිටින්නේ 97.1 FM 3MDR.com ඔස්සේ. ඔබට සජීවීව සිංහලෙන් පැය දෙකක් සවන් දෙන්නට පුළුවන් මෙල්ලංකා රේඩියෝ අපේ Facebook page එක. අදත් මධ්‍යාහන 12 දක්වා මේ සිංහලෙන් පැය දෙකක් සජීවීව

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩියමක්.
1: තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංගණායක රුවන්වැලි චෛත්‍යාරාම අධිකාරී පූජ්‍ය ඊතල වැටුනුවවේ ජානතිලක නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්ලතු මහාවිහාරය නිවේදනය කරනවා. මල්ලතු මහාවිහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංගණායක හා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත්කිරීම සිදු කළ බව එම නිවේදනයේ සඳහන්. මල්ලතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
2: වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්
3: අගෝස්තු සහ සැප්තැම්බර් මාසේ වෙනකොට ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒගොල්ලෝ ඉටු නොවුණු කරුණු දෙක ඉෂ්ට කරන්න බාර අරගෙන ඒ ඉටු නොවුණු කරුණු දෙක තමයි ලෝක වෙළඳපොලේ මිලත් එක්ක සංසන්දනය වෙනකොට තෙල් මිල සහ ඒ වගේම අනිකුත් සියලුම ද්‍රව්‍යවල සහ පාරිභෝගික ද්‍රව්‍යවල මිල වැඩි කිරීම මේ අය නිර්දේශ කරනවා. අපිට දැනගන්න තියෙන ආකාරයට ඩීසල් ලීටරයක් රුපියල් 700කට ආසන්න මුදලකට යනවා. ඒක ඒගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියකින් දැනුම් දීලා තියෙනවා. ඒගොල්ලෝ කොන්දේස් දෙක ඉෂ්ට කරනවා කියලා.
4: අපිට බාර දීපු රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන තීන්දුව తీරන අරගෙන වැඩ කරනවා. විශේෂයෙන් මැද පෙරදිග අර්බුදයේ විසින් අපේ රට ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න කලමනාකරණය කරන්න ආණ්ඩුවක් හැටියට අපි වැඩ කරලා තියෙනවා. තෙල් මිල වගේම ලෝක වෙළඳපොලේ බලශක්ති සියලු ප්‍රභවයන් වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ගෑස්, ගල් අඟුරු ඉතින් මේ සියල්ලත් එක්ක ආර්ථිකය කලමනාකරණයකින් ඉදිරියට යන්න අපි වැඩ කරනවා.
5: මුලින්ම බය හිතුරද්දී අවුරුදු දෙකමාරක් ඉදිරිය යනකොට පක්ෂය මෞරකරණ එක තොරොත් කියලා මම
4: දැන් අපි කියපු නැති වැඩ මොනා හරි කරලා තියෙනවනේ බය වෙන්න ඕනේ. අපි කියපු වැඩ ඔක්කොම කරනවා. නොකියපු වැඩ කරලා නැහැ. ඒ නිසා කියපු වැඩ කරන්න අපි බය නැහැ. පෝට්ටුවෙන් ගත්ත කියලා කිව්ව සජිබ් අපේක්ෂකේ. ඉතින් දැන් ඒක අබද්දේ නම් මේගොල්ලෝ මේ අපෝ කට්ටිය බෙදා ගන්න දඟලන්නේ නැහනේ. ඒක තමයි විපක්ෂයේ තත්ත්වය.
6: සංගීත්‍ය දේශූරියගේ නළු නියනිසිතුනේ සිංදුවේ මාලා තියෙනවා.
7: ඉතින් මම හිතන්නේ එතුමා සත්භාවයෙන් තමන්ගේ යාළුවෝ කීපයකට කතා කරලා ඩොලර් මිලියන 23ක් දෙන්න ඉන්න ඇති. ඉතින් ඔහු සංගීතඥයෙක්නේ. ඔහු මේ දේශපාලඥයෙක්වත් රාජ්‍ය පරිපාලන ඉන්න කෙනෙක්වත් නෙවෙයිනේ. මේ ආණ්ඩුවේ අයට ඒ කාර්යය කරගන්න තේරෙන්නේ නැති වෙන්නේ ඇති. ඉතින් තේරුම් නැතුනම ගිනව මිනිහට බැලලා වැඩක් නැහනේ. තේරෙච්ච නැති එකට පැබයින්න.
8: අපි ඉන්න 159 දෙනාම එහෙම මේ රස්සියාදු වෙලා දේශපාලනට ආපු අය නෙමෙයි. හොඳට වෘත්තියෙන් කරලා අධ්‍යාපනය ලැබලා ඒ වගේ එහෙම ආපු කට්ටිය. ඉතින් ඒ නිසා අර්ථ තමයි අපිට මුල්ම කාලේ පාර්ලිමේන්තුව පිළිබඳ තන කරන වැඩසටහන් පිළිබඳ එහෙම එකක් තිබුණා. නමුත් අපි දැන් අවුරුදු එකමාර ගියා. දැන් ওই පක්ෂේ ඉන්න අය පළපුරුද්ද අතින් අපිට වඩා අඩු අය කියලා මට හිතෙන දැන්න. අපි 159ම ඉහළම මට්ටමේ දැන් අද ඉන්නවා.
2: ඉතිහාසයේ කිසිදු රජයකින් ගොවියාට ලබා නොදුන් ආකාරයේ සහන වත්මන් ආණ්ඩුව ගොවියාට ලබා දී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා කර යල කන්නේ වේ සඳහා මිල නියම කරන බවයි.
9: මෙම වසරේ යලකන්නේ වග ආරම්භ කර මෙවැන විට මාසයක් ඉක්ම ගොස් ඇතත් තවමත් මහකන්නේ වී අස්වනු අලෙවි කරගත නොහැකිව ගොවීන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ රජය සහල් ආනයනය කිරීමට ගත් තීරණයේ හේතුවෙන් වෙළඳපොළ තුළ වී සඳහා අවම මිලක් පැවතීමෙන් එවන් පසුබිමක වී අලෙවි මණ්ඩලය සතු වී තොගද පසුගියදා වෙළඳපළට නිකුත් කිරීමට රජයකත් තීරණය තුලින් ගොවින් තවත් අසරණ වී ඇති බවයි ගොවි සංවිධාන චෝදනා කරන්නේ.
10: නිෂ්පාදන මිල විතරක් වෙනවා රුපියල් 140කට ආසන්න ප්‍රමාණය. මේ කීරි සම්භාව විතරයි අඩුවත් වෙන්නේ. අපිට කියන්නේ සිංහල අලුත් අවුරුද්ද මුළු රටම සමරනවාද? පැකුළුයාල් කිසිසේත්ම ගෙන්නන්න ඕමනාවක් තිබ්බේ නැහැ. එතකොට නාඩු හාලු ජෙන්නවා. හාල් ගෙනල්ලා මේ වෙළඳපළට දැම්මට පස්සේ ඔක්කොම හාල් මිල පහර වැන්දා. ඒතර වී යලේ මණ්ඩලේ වී ගන්න බෑ. දැන් ඒ වීටික මෙට්‍රික් ටොන් 115,000 වීඅලෝය මණ්ඩලයේ සතුව තියෙනවා. ගබඩා හිස් කරන කැබිනට් පේපර් එක දැම්මා. එතකොට මේ වීටික විකුණනාමලු ওই වීටික් ගන්න. හැබැයි දැන් මේ ආණ්ඩුව ආපු ගහම අපේ මේ රිලව් ගන්නේ නැහැ. ගන්නනේ. දඬුලෙන්නු ගන්න මොනරු ගන්න. අර හැමතිවරයත් ඕන් එනවා ඕන් ටින්ටින් එනවා ළඟට එනවා කියලා පොඩි ආතල් එකක් දුන්නා. එයාගේ මාධ්‍ය විදිහට ආන් ගෙනපන්. ආම් පැන නාම් පැන. මේක ජාතික විහිළුනේ. දැන් ගොවියට වෙලා තියෙන්නේ නිකන් ඉන්න මට අහලා ගියත් මදයි වගේ තමයි ගොවිතැන් කරලා අස්සනු ටික දී ගන්න.
9: මේ අතර කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එම චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
11: කීලි සම්බවල රටේ හිගයක් තියෙනවා. එතකොට ඒකට විකල්පයක් විදියට උන්නි සම්බා යම් ප්‍රමාණයක් ගේන්න අවසර දුන්නා. එතකොට රුපියල් 105 තමයි ආණ්ඩුව වීවල මිල නියම කරලා තිබුණේ. ආණ්ඩුව වී ගත්තෙත් නැහැ. හැබැයි අපි ආන් වීවලට හොඳ මිලක් දුන්නා. දැන් අද දවස වෙනකොට අපි 15,940 ගන්න පොර මිටිය ගොවියට 10,200 ගොවිජන සේවා මධ්‍යස්ථානෙන් දෙනවා. එතකොට ඊට අමතරව ගොවියට අපි ආණ්ඩුව එනකොට ගෙවපු මුදල දෙගුණයක් කරලා තියෙනවා. දැන් කොහොම නමුත් වීවල මිල තීරණය කරන්නේ නිෂ්පාදන පිළිවය ගණන් බලනවා. ඒකට 30% වටිනාකමක් එකතු කරලා වීවල මිල නියම කරනවා. ඉතින් ඒ අනුව එන යලකන්නේ වීවල මිල පිළිබඳව අර ගණන් බලලා ඒකට ගැළපෙන විදියට ගොවියට සාධාරණත්වයක් එන විදියට වීවල මිල තීරණය කරනවා.

0: ವಿದೇಶ ಕಟೆಯುತು ವಿದೇಶ ರಕಿಯಾ ಸಹ ಸಂಚಾರ ಕಾಮಾತ್ಯ ವಿಜಿತ ಹೇರಾತ್ ಸಮಗ ಪೆವತ್ತನ ಜನಹಮುವಕ್ ಅದ ಸವಸ ದಿಕಾಯ್ ಥಿಯೇಟರ್ ಸ್ಪ್ರಿಂಗ್ವೇಲ್ ಸಿಟಿ ಹೋಲ್ ಇದೀ ಪೆವತ್ತನುವ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದಹ ಸುನಿಲ್ ಬಿಂದು ಐ ಹತರಾಯ ಕಾಯ್ ಅಟಾಯ್ ತುನ್ಸಿಯ ನವೆಯ ಹಾರಸಿಯ ದಾ ಹತ ನಲೀನ್ ಬಿಂದು ಐ ಹತರಾಯ ಬಿಂದು ಐ ಹಯಾಯ್ ಹತ್ಸಿಯ ಹೆಟಪಹಾಯ್ ಹಯಸಿಯ ಎಕ ಅಮತನ್ನ
1: Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
2: Tire Trade. Navatama Seva Madhyasthanaya. Number 115. Greens Road. Dandenong South. අමතන්න නයන කුමාර 97යි 59යි 42යි 12
3: ස්ටේෂන් ස්පොන්සර්
4: අපි ඉස්සර නාන කාමරේ කෑ ගහලා සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒත් දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
5: ඔමෙගා ස්ක්‍රීන්ස් ඇන්ඩ් රෝබ්ස් ප්‍රයිවට් ලිමිටඩ්. සැපීම සවිකිරීම අලුත් වැඩියාව හා අලුතින් පොස් සේවාව. ෂවර් ස්ක්‍රීන්ස්, ස්ලයිඩින් වෝඩ්රෝබ්ස්, වෙනිටි මිරර්ස්, කිචන් ස්ප්ලෑෂ් බැක්ස්, ෆ්ලයි ස්ක්‍රීන් සහ සිකියුරිටි ඩෝස්. ඔස්ට්‍රේලියන් ස්ටෑන්ඩඩ් එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකෝ තිලක්ට. 04333352971.
2: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Robs Navatama Pradarshana Agarya Number 2 Brands Road Dandenong Binduai Harsi 33 521 971 omegascreen.com.au
3: Station Sponsor
6: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න ඒකට හොඳම තැනක් මෙන්න Prime Serv Automotive Lonsdale Street Dandenong සියලු අලුත් වැඩියා Electrical Air Condition LP Gas Tire New car book service and warranty. Emission check and report. Roadworthy certificate. මේ සියලු දේට එකම එක තැනක්. Prime Serv Automotive. අලුත්ම තාක්ෂණය, විශ්වාසවන්ත සේවය, වගකීමේ සහතිකය. Prime Serv Automotive. 1A63 Lonsdale Street, Dandenong. දුරකථන 97947226. අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්වයටපත් කරමු.
3: Station sponsor.
0: ශීත සමයේදී අපි විවිධ රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි. ඒ විතරක් නොවේ බොහෝ රෝගාබාධ වලින් වැළකීමේ හොඳම ක්‍රමය තමයි ප්‍රතිශක්තිකරණය. අපිට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් සියල්ලම නිසි වේලාවට ලබා ගනිමු.
7: ඔබේ ප්‍රතිශක්තිකරණ එන්නත් යාවත් කාලීනව ලබා ගැනීම ශීත ඍතුවේදී නිරෝගීව සිටීමට උපකාරී වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා උණ සහ COVID-19 වෛරස් කාලයත් සමඟ වෙනස් වෙනවා. වැඩිහිටියන් අසනීපවීමේ අවධානම ඉතා වැඩි. වැඩිහිටියන්ට රෙස්පිරටරි සින්සිෂල් වෛරස් නැතිනම් RSV වැළඳීමෙන් බරපතල ශ්වසන රෝග ඇති වෙනවා. මේ වෛරස්වලට එරෙහිව එන්නත් ලබා ගැනීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීමටත් බරපතල රෝගාබාධ සහ රෝහල්ගතවීමේ අවධානම අඩු කිරීමටත් උපකාරී වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා උණ එන්නත නැතිනම් ෆ්ලූ ෂොට් ගැන තොරතුරු මේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරස් සහ එන්නත් සෑම වසරකම වෙනස් වෙනවා. ඒ නිසා වාර්ෂික එන්නත් කිරීම නිර්දේශ කෙරෙනවා. ඔබ වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම් අප්‍රේල් මාසයේ සිට ඔබේ වාර්ෂිකව ලබා දෙන උණ එන්නත ලබා ගන්න. මෙය ජූනි සිට සැප්තැම්බර් දක්වා උණ වැළඳෙන කාලයේ දරුණුම තත්ත්වවලදීත් ඔබව ආරක්ෂා කරනවා. උණ එන්නත ලබා දීමෙන් පසු පළමු මාස 3 සිට 4 දක්වා කාලය තුළ වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කර අදම ඔබේ උණ එන්නත නැතිනම් ෆ්ලූ ෂොට් වෙන් කරවා ගන්න. COVID-19 එන්නත බරපතල රෝගාබාධ, රෝහල් ගතවීම සහ මරණයෙන් පවා ඔබව ආරක්ෂා කර ගැනීමට හොඳම ක්‍රමය නිතිපතා COVID-19 එන්නත ලබා ගැනීමයි. ඔබේ එන්නත් කරනේ මුල් අදියර වන්නේ ඔබ COVID-19 එන්නත ලබා ගන්නා පළමු අවස්ථාවයි. ඉන් පසු වයස අවුරුදු 65 සිට 74 දක්වා වැඩිහිටියන් සෑම මාස 12කට වරක් එක් මාත්‍රාවක් සහ වයස අවුරුදු 75 සහ ඊට වැඩි වැඩිහිටියන් සෑම මාස 6කට වරක් එක් මාත්‍රාවක් ලබා ගැනීමට නිර්දේශ කෙරෙනවා. පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කර අදම ඔබේ COVID-19 එන්නත වෙන් කරවා ගන්න. මීළඟට respiratory syncytial virus කෙටියෙන් RSV එන්නත. වැඩිහිටියන්ට RSV වෛරසය වැළඳීමෙන් බරපතල ශ්වසන රෝග ඇතිවෙනවා. මේ වෛරසයෙන් ආරක්ෂා වීමට ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයක් වන්නේ එන්නත් කිරීමයි. ඔබ වයස අවුරුදු 75 හෝ ඊට වැඩි නම් බොහෝ RSV රෝගීන් ඇතිවන සීතල මාසවලදී ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා 2026 මැයි 15 වෙනිදා සිට ඔබට නොමිලේ RSV එන්නතක් ලබා ගත හැකි. පවුලේ වෛද්‍යවරයා සමඟ කතා කර අදම RSV එන්නත වෙන් කරවා ගන්න. නොමිලේ එන්නත් සඳහා සුදුසුකම් මෙන්න මේවා. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ නැතිනම් National Immunization Program කෙටියෙන් NIP කාලසටහනේ ලයිස්තුගත කර ඇති සියලුම එන්නත් නොමිලේ ලබා දෙනවා. නමුත් ඔබේ වෛද්‍යවරයා ගාස්තුවක් අය කළ හැකි. NIP වැඩසටහන යටතේ එන්නත් ලබා ගැනීම සඳහා ඔබට මෙඩිකෙයාර් කාඩ් පතක් තිබිය යුතුයි.

0: ධුම්පානයෙන් ඔබේ ජීවිත කාලය වසර 10ක සිට 15 දක්වා අඩුවෙනවා. පිළිකා, හෘදයාබාධ, ආඝාතය, පෙනහළු රෝග, අන්ධභාවය, දියවැඩියාව ඇතිවීමට ධුම්පානය හේතු වෙනවා. ධුම්පානය කිසිසේත්ම අනුමත කරන්නට බැහැ. අද ධුම්පානය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයයි. ඔබ දන්නා එක්කෙනෙකු හෝ ධුම්පානයෙන් වළක්වා ගන්න.
1: පුද්ගලයෙකුගේ ධුම්පානය හෝ වේපින් කිරීම නතර කිරීමට ගන්නා තීරණය සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්. කෙනෙකුගේ ධුම්පානය නතර කිරීමට සහාය වන්නේ කොහොමද? ධුම්පානය හෝ වේපින් ඔබ සැලකිලිමත් වෙන කෙනෙකුගේ සෞඛ්‍යයට හානි කරන බව දන්නා විට එය දරාගෙන සිටීම දුෂ්කරයි. ඔවුන්ට එය නතර කිරීමට අවශ්‍ය බවත් තේරුම් ගන්න. කොහොම වුණත් ධුම්පානය හෝ වේපින් ඔවුන්ගේම තීරණයක් මත නතර කිරීමට පෙළඹවිය යුතුයි. යමෙකුට මිතුරන් සහ පවුලේ ඒ තීරණය සඳහා සහාය දෙන විට සහ ඔවුන්ව ඒ සඳහා දිරිමත් කරන විට විශාල වෙනසක් ඇති කළ හැකි. නිකොටින් වලට ඇබ්බැහිවීම පිළිබඳ කරුණු දැන ගැනීම සහ නතර කිරීම දුෂ්කර විය හැක්කේ මන්දැයි තේරුම් ගැනීම පවුලේ සමාජිකයෙකුට හෝ මිතුරෙකුට ධුම්පානය නතර කිරීමට සහාය දීම සඳහා වඩා හොඳින් සූදානම් වීමට ඔබට උපකාරී වෙනවා. සිගරට් සහ බොහෝ වේපින් වල අධික ලෙස ඇබ්බැහි කරවන සහ විෂ සහිත ඖෂධයක් වන නිකොටින් අඩංගු වෙනවා. නිකොටින් ආශාව ඇති කරනවා. එය ධුම්පානය අත්හැරීමට විශාල බාධාවක්. යමෙකු ධුම්පානය හෝ වාෂ්ප කිරීම නතර කළ විට ඔවුන්ට බොහෝ විට යම් ක්‍රියාවකින් ඉවත්වීමේ රෝග ලක්ෂණ ඇති වෙනවා. මේවා දින කීපයක සිට සති කීපයක් දක්වා පැවතිය හැකි. නමුත් ඒවා තාවකාලිකයි. යම් ක්‍රියාවකින් ඉවත්වීමේ රෝග ලක්ෂණ අභියෝගාත්මකයි. ආතතිය, කෝපය සහ මානසික අවපීඩනය ඊට ඇතුළත් විය හැකි. ආහාර රුචිය වෙනස්වීම, නින්ද නොයාම, අවධානය යොමු කිරීමේ අපහසුතාව, කැස්ස, වියලි උගුර සහ මුඛය සහ නාසයෙන් බිඳු වැටීමත් අත්විඳිය හැකි. ධුම්පානය නතර කිරීම පිළිබඳව පවුලේ අය සහ මිතුරන් සමග කතාබහ කිරීමේදී උපක්‍රමශීලී වන්න. ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගැනීමෙන් ඔවුන්ට උපකාර කළ හැකි. ඔබේ ආදරණීයයන් ධුම්පානය නතර කිරීමට හේතු සහ ඔබට උදව් කළ හැකි ආකාරය ගැන සංසුන්ව කතා කිරීමට උත්සාහ කරන්න. ධුම්පානය නතර කිරීම පිළිබඳව කතාබහක් ඇතිකර ගැනීමට මාතෘකා සැලසුම් කරන්න. ඔවුන් ධුම්පානය වේපින් කිරීම ආරම්භ කළේ කුමක් නිසාද සහ එය ඔවුන්ට දැනෙන්නේ කොහොමද? ධුම්පානය සඳහා ඔවුන් තුළ ආශාවක් ඇති කරන අවස්ථා මොනවද? එවැනි පෙළඹවීම් වළක්වා ගැනීමට ඔබට ඔවුන්ට සහාය විය හැක්කේ කොහොමද? ධුම්පානයෙන් ඉවත්වීමට තවත් වරක් උත්සාහයක් දැරීම පිළිබඳව ඔවුන් දරන්නේ මොන වගේ අදහසක්ද? ඔවුන්ට ධුම්පානය නතර කිරීම පහසු කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් මොනවද? ධුම්පානය නතර කිරීම පිළිබඳව සහයෝගය දක්වන්න. ධුම්පානය නතර කිරීමට උත්සාහ කරන පුද්ගලයෙකුට සමහර විට කතා කිරීමට කෙනෙකු අවශ්‍ය වෙනවා. ඔබ ප්‍රශ්නයක් ඇසුවොත් ඔවුන්ට පිළිතුරු දීමට කාලය දෙන්න. ඔබට ඔවුන්ගේ කතාවට බාධා කිරීමට ඇති ආශාවට ඉඩ දෙන්න එපා. ඔබ ඔවුන්ට දේශන පවත්වන බව හෝ විනිශ්චය නොකරන බව හැඟෙනවා නම් ඔවුන්ට ඇත්තටම ඔබෙන් උදව් ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා. ධුම්පානය හෝ වේපින් ගැන වාද විවාදවලට පැටලෙන්න එපා. ඔබේ හැසිරීම උදව් කිරීමට උත්සාහ කරන පුද්ගලයා තුළ විශ්වාසයක් ගොඩනගනවා. ඔවුන් ඇතැම් විට ධුම්පානය හෝ වේපින් දිගටම කරගෙන යාමට ඇති අයිතිය සාධාරණීකරණය කිරීමට ඉඩ තියෙනවා. ධුම්පානය නතර කිරීමට තීරණය කළ යුත්තේ ඔවුන් විසින්මයි. ඔබ ඔවුන්ට උදව් කිරීමට සූදානම් බව පමණක් දන්වන්න. ඔවුන්ට සහයෝගය දක්වන්න. ධනාත්මක වෙන්න. ධුම්පානය නතර කිරීමට එක් ක්‍රමයකට වඩා තියෙනවා. ඒක පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. ධුම්පානය නතර කිරීම සඳහා සමහර ක්‍රම අතරට කෝල්ඩ් ටර්කි ක්‍රමය නැතිනම් යමකට ඇබ්බැහි වූ අයකු කාලයත් සමඟ අඩු කිරීම හරහා හෝ ප්‍රතිස්ථාපන ඖෂධ භාවිතා කිරීමෙන් ක්‍රියාවලිය ක්‍රමයෙන් ලිහිල් කිරීම වෙනුවට හදිසියේ එය නැවැත්වීමයි. මීට අමතරව නිකොටින් ප්‍රතිස්ථාපන ප්‍රතිකාර සහ ක්‍රමයෙන් අඩු කිරීමත් ඇතුළත් වෙනවා. දුම්පානය නැවැත්වීමට බොහෝ විට ක්‍රම කිහිපයක එකතුවක් අවශ්‍ය වෙනවා. විවිධ ක්‍රම අත්හදා බැලීමට ඔවුන් දිරිමත් කර වඩාත් සුදුසු දේ සොයා ගැනීමට උපකාර කිරීම සඳහා සහාය සේවා වෙත යොමු කරන්න. යමෙකු දුම්පානය නතර කර පළමු සති කිහිපය ගත කළ පසු දුම්පානය නැවැත්වීමේ අවස්ථාව බෙහෙවින් වැඩි. දුම්පානය නතර කළ පසු කෙටි කාලීනව දුම්පානය සඳහා නැවත පටන් ගැනීම සාමාන්‍ය දෙයක්. සම්පූර්ණයෙන්ම දුම්පානය නැවැත්වීමට කාලයක් ගත විය හැකි. නමුත් දුම්පානය අත්හැරීම සඳහා සෑම උත්සාහයක්ම කරන්න. දුම්පානය අත්හැරීමට කිසිදු ප්‍රමාදයක් නැහැ. ඕනෑම වයසකදී දුම්පානය අත්හැරීමෙන් සෞඛ්‍ය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි. බොහෝ අය සම්පූර්ණයෙන්ම දුම්පානය නතර කිරීමට පෙර කිහිප වතාවක්ම උත්සාහ කරනවා. ඔවුන් ඒ සඳහා දිගටම උත්සාහ කිරීමට දිරිමත් කරන්න. ඔබේ මිතුරා හෝ පවුලේ සාමාජිකයෙකුගේ දුම්පානය නතර කිරීමට කැමති වුණත් එය දුෂ්කර බව හැඟේ නම් නොමිලේ ලබා දෙන සහාය සහ සම්පත් රැසක් තියෙනවා. දුම්පානය නතර කිරීමේ ක්‍රම සහ නතර කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට හැඟෙන ආකාරය පිළිබඳ තොරතුරු සඳහා quit.org.au වෙබඩවයට පිවිසිය හැකි. 1-3 quit නැතිනම් 1-3-7-8-4-8 අංකයෙන් quit line අමතා වෘත්තීය උපදේශකයෙකු සමග නොමිලේ රහසිගත උපදෙස් ලබා ගැනීමෙන් ඔවුන්ට දුම්පානය නතර කිරීමේ සැලැස්මක් සකස් කර ගැනීමට අවස්ථාව තියෙනවා. ආදරණීයයෙකුට සහාය වීමට ක්‍රම පිළිබඳව දැනගැනීමට quit line වෙත ඔබටත් කතා කළ හැකි. ස්මාර්ට්ෆෝන් ඇප් එකක් වෙන My Quit Buddy නොමිලේ බාගත කිරීමෙන් දුම්පානය කිරීමේ ආශාවන් වළක්වා ගැනීමට විවිධ මෙවලම් උපදෙස් සමගින් ඔවුන්ට උපකාරී කරනවා. ඔවුන්ට පුද්ගලික ඉලක්ක ඇතිකර ගැනීමට, ජයග්‍රහණ සැමරීමට සහ දුම්පානයෙන් සහ වේපින් වලින් තොරවීමට දරන උත්සාහයේදී කොපමණ මුදලක් ඉතිරි කර ඇත්දැයි බැලීමට හැකි. සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කිරීමෙන් ඖෂධ සඳහා විකල්ප සහ ඉවත්වීමේ රෝග ලක්ෂණ කලමනාකරණය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර කළ හැකි. දුම්පානය සදහටම අත්හරින්න. ඔස්ට්‍රේලියාවේ බලක්වාගත හැකි මරණ සඳහා ප්‍රධානතම

හා ආරක්ෂිත මට්ටමක් හෝ ක්‍රමයක් නැහැ. ඉන්දහිට සිගරට් එකක් හෝ අක්‍රිය දුම්පානය නිරාවරණය වීම පවා හානිකරයි. හානිය අවම කරගැනීමට ඇති එකම ක්‍රමය දුම්පානය නොකිරීමයි. දුම්පානය කියන්නේ කුමක්ද? දුම් බොන විට ඔවුන්ට දුම ආශ්වාස කිරීමට හෝ දුම් රස බැලීමට හැකි. මිනිසුන් සිගරට්, සුරුට්ටු, පයිප්ප, වෝටර් පයිප්ස් හෝ ශීෂා ඇතුළු විවිධ ආකාරවලින් දුම්පානය කරනවා. දුම්කොළ කියන්නේ කුමක්ද? දුම්කොළ නිපද වෙන්නේ දුම්කොළ ශාකවල කොළ වියලා ගැනීමෙන්. එය සිගරට්වල ප්‍රධාන අංගයයි. නිකොටින් කියන්නේ කුමක්ද? දුම්කොළවල අඩංගු ප්‍රධාන රසායනිකය නිකොටින්. එය විෂ සහිතයි. අධික ලෙස ඇබ්බැහි වීමට හේතු වෙනවා. නිකොටින් වලට ඇබ්බැහි වූ පසු එය නොමැති වූ විට ඔබට ඉවත් වීමේ රෝග ලක්ෂණ අත්විඳීමට සිදු වෙනවා. අවධානය යොමු කිරීමට අපහසු විය හැකි. දුම්පානය ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය. සිගරට් දුමෙහි විෂ සහිත රසායනික ද්‍රව්‍ය 100කට අධික ප්‍රමාණයක් අඩංගු වෙනවා. අවම වශයෙන් ඉන් 70ක් පිළිකා ඇතිවීමට හේතු වන බව හඳුනාගෙන තියෙනවා. පළමු හුස්ම පිට කිරීමෙන් තප්පර 10ක් ඇතුළත දුම්කොළ දුමෙහි ඇති විෂ සහිත රසායනික ද්‍රව්‍ය පෙනහළ වලට ඇතුළු වෙලා රුධිරයට ඇතුළු වී ශරීරය පුරා පැතිරෙනවා. මේ රසායනික ද්‍රව්‍ය ඇතුළු වන ඕනෑම තැනකට හානි සිදු වෙනවා. ඔබ දුම්පානය කරන්නේ නම් බොහෝ බරපතල තත්ත්වයන් සහ රෝග සඳහා අවධානම වැඩි කරනවා. ඔබේ ආයු අපේක්ෂාව සහ ජීවන තත්ත්වය අඩු කරනවා. අක්‍රීය දුම්පානය කරන ඕනෑම කෙනෙකුගේ, විශේෂයෙන් ලදරුවන්ගේ, දරුවන්ගේ සහ ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍යයට හානි කළ හැකි. වාතාශ්‍රය පෙරහන් කළත් දුම්කොළ දුමෙහි ඇති රසායනික ද්‍රව්‍ය පැය ගාණක් වාතයේ පවතිනවා. දුම්පානය නොකරන අයෙකු සමග දුම්පානය කරන්නෙකු ජීවත් වන විට හෘද රෝග ඇතිවීමේ අවදානම 30%කින් වැඩි. පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම 30%කින් වැඩි. දුම්කොළ ඔබේ පෙනුමට බලපාන්නේ කොහොමද? දුම්පානය ඔබේ ඇඟිලි, දිව සහ දත් මත කහ දුඹුරු පැල්ලම් ඇති කරනවා. දත් වැටීම හානි වූ විදුරු මස් සහ මුඛයේ දුර්ගන්ධය ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඔබේ සම රැලි වැටෙනවා. ඔබේ හිස කෙස්වල ස්වභාවික දීප්තිය නැතිකර දමනවා. ඒ වගේම දුම්පානය මිල අධිකයි. ඔබ දිනකට සිගරට් පැකට්ටුවක් බොනවා නම් ඔබ වසරට සිගරට් සඳහා ඩොලර් දහස් ගණනක් වියදම් කරනවා විය හැකි. දුම්පානය මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. සමහර අධ්‍යයනවලින් පෙනී යන්නේ දුම්පානය කාන්සාව, සන්ත්‍රාසය ප්‍රහාර, මානසික අවපීඩනය, සියදිවි නසා ගැනීමේ උත්සාහයන් සහ හීනෝන් මාදය වැනි රෝග ඇතිවීමේ වැඩි අනුපාතයන් සමග සම්බන්ධ වී ඇති බවයි. නිකොටින් මත යැපෙන පුද්ගලයෙකුට ඉවත්වීමේ රෝග ලක්ෂණ අතරට කෝපය, කාන්සාව සහ නොසන්සුන්තාවය ඇතිවෙනවා. දුම්පානය ඔබේ මානසික යහපැවැත්මට බලපාන්නේ නම් උපකාර ලබාගත හැකි. දුම්පානය නතර කිරීමෙන් බොහෝ වාසි අත්විඳිය හැකි. දුම්පානය නතර කිරීමෙන් සතියක් ඇතුළත ඔබට ප්‍රතිලාභ දැනීමට පටන් ගන්නවා. සෞඛ්‍ය ප්‍රතිලාභ අතර රුධිර පීඩනය අඩුවීම, සුවඳ සහ රස දැනීම වැඩි දියුණු වීම, පෙනහළු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීම සහ කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා අඩුවීම ඇතුළත් වෙනවා. දුම්පානය නතර කිරීමෙන් වසරක් ඇතුළත හෘද රෝග අවදානම අඩකින් අඩු වෙනවා. දුම්පානය නතර කිරීමෙන් ඔබ අවට සිටින අයව අක්‍රීය දුම්පානයෙන් ඇතිවන හානිවලින් ආරක්ෂා කරනවා. ඔබට මුදල් ඉතිරි කර ගැනීමටත් හැකි. ඉතින් දුම්පානයෙන් ඉවත්වන්නේ කෙසේද? දුම්පානය නතර කිරීමට කවදාවත් ප්‍රමාද නැහැ. ඕනෑම වයසකදී දුම්පානය නතර කිරීමෙන් ඔබේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කළ හැකි. ඔබේ ශරීරයට සිදුවන යම් හානියක් ආපසු හැරවිය හැකි. ඔබ ඉක්මනින් දුම්පානය නතර කරන තරමට එහි ප්‍රතිලාභ ඉක්මනින් දැකීමට පටන් ගන්නවා. දුම්පානය නතර කිරීම දුෂ්කර විය හැකි, නමුත් එය කළ හැකි.
සමහර වෙලාවට තුම්

0: දුම්පානය කළත් ඔබේ සෞඛ්‍යට හානියක් වෙයිද? දුම්පානය සඳහා ආරක්ෂිත මට්ටමක් හෝ ක්‍රමයක් නැහැ. ඉඳහිට බොන සිගරට් එකක් පවා හානිකරයි. හානිය අවම කිරීමට ඇති එකම ක්‍රමය දුම්පානය නොකිරීමයි. ඔබ අතීතයේදී දුම්පානය නතර කිරීමට උත්සාහ කළත් එය සාර්ථකුනේ නැතිනම් කුමක් කළ යුතුද? අත්හැරීමට උත්සාහයන් කිහිපයක් ගත විය හැකි. උත්සාහ කරන සෑම අවස්ථාවකම ඔබට යමක් ඉගෙන ගත හැකි. සෑම අත්හැරීමේ උත්සාහයක්ම සදහටම අත්හැරීමට ඔබව එක් පියවරක් සමීප කරනවා. නැවත උත්සාහ කිරීම සෑම විටම වටිනවා. ඔබට වෙනස් ප්‍රවේශයක් උත්සාහ කළ හැකි. සෞඛ්‍ය වෘත්තිකයෙකු සමග කතා කිරීමෙන් ඔබට දුම්පානය නතර කිරීමේ සැලැස්මක් සකස් කර ගැනීමටත් ඔබට ගැළපෙන විකල්ප තේරුම් ගැනීමටත් උපකාරී වෙනවා. දුම්පානය නතර කිරීම දුෂ්කර විය හැකි නමුත් බොහෝ අය දුම්පානය නතර කර තියෙනවා. ඔබටත් එය කළ හැකි. මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ ඔස්ට්‍රේලියානු රජය විසින්.
1: අවුලක් නෑ, කමල් කෝල් කරන පරක්කු විතරයි. නොම්බරේ 9796398. වර්ක්ෂොප් එක හැලම්බලනේ. ෆ්‍රීවේ එකේ ප්‍රින්සස් හයිවේ එක්සිට් එකෙන් හැලිච්ච ගමම්මයි තියෙන්නේ. රිපෙයර්ස් නම් ඕන එකක්. ටියුනින්ද, වීල් ඇලයින්මන්ට්ද, පිකප් ඇන්ඩ් ඩ්‍රොප් ඔෆ් සර්විස්ද, ඕනම සර්විස් එකක් ඉදර තියෙනවා. අලුත් ප්‍රතාක්ෂණයෙන් උපරිම සේවයට VACC අනුමැතිය ලත් ස්පාක්ලිට් ඔටෝමොටිව්ස්, ෆැක්ටරි නම්බර් 6, 150-159 ප්‍රින්සස් හයිවේ, හැලම්. ටෙලිෆෝන් 9796398.
2: ස්ටේෂන් ස්පොන්සර්. අපට නීතියේ පිහිට පතන්න වෙන්නේ නොසිතන වේලාවක. නමුත් ඒ සඳහා වෘත්තීමය නීති සේවාවක් අත්‍යවශ්‍යයි. වර්ණ ලීගල්, ඉමිග්‍රේෂන් ලෝ, ෆැමිලි ලෝ, කන්වෙන්සින් ලෝ ඇතුළු වෘත්තීමය නීති සේවා සඳහා වර්ණ ලීගල් 44 King Street, Dandenong. දුරකථනය 97-92-97. ශ්‍රී ලංකාවේ නීති ගැටළු වලටද සේවා ලබා ගැනීමේ හැකියාව සමගින් වර්ණ ලීගල් සමට සාධාරණ.
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: ඕනෑම වාහනයක නඩත්තුව සඳහා විශේෂ ස්ථානයකි ඩැනිනොන්හි බ්‍රිටෝ මිකැනිකල් රිපයර්ස්. වාහනයේ ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් මිකැනිකල් සර්විස්, ඕල් ට්‍රාන්ස්මිෂන් රිපයර්ස්, ටියුනප්ස්, හෙවි ඇන්ඩ් ලයිට් වෙහිකල්, මොඩර්න් කම්පියුටර් ඩයග්නොසිස් සිස්ටම්ස්, ටයර් වර්ක්ස්, රෝඩ්වර්දි ඇන්ඩ් නිව් කාර් වොරන්ටි. අවංක උසස් සේවයක් සඳහා බ්‍රිටෝ මිකැනිකල් රිපයර්ස්, නම්බර 34 සින්ක්ලයා රෝඩ්, ඩැනිනොන්. බ්‍රිටෝ මොබයිල් 04-03-1956. දුරකථන 97-91-87-00.
3: ස්ටේෂන් ස්පොන්සර්.
5: DCW Electricals. ගෘහස්ත, වාණිජ සහ වාහනවල සියලුම වර්ගයේ වායු සමීකරණ සඳහා සවිකිරීම් සහ අලෙවියෙන් පසු සේවාව. ස්ප්ලිට් සිස්ටම්, මල්ටි හෙඩ් ස්ප්ලිට් සිස්ටම්, කැසට් ටයිප්, එයර් කන්ඩිෂනර්ස්. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals. DCW Electricals 04-33-560-60. DCW Electricals.com.au. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals.
3: ස්ටේෂන් ස්පොන්සර්.
6: වෙසක් සමයේදී මෙල්බන් පුරා ගෑන සමාධි බැතිගී සරණිය අද ගැයෙන්නේ බිරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී. බුදු තෙමගුල සිහිපත් කරමින් සමාධි බැතිගී සරණිය අද රාත්‍රී 8ට බිරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී ගායනා කරනවා. වෙසක් සිරි නරඹන්නට යන ඔබටයි මේ ආරාධනාව. මේ වෙසක් සමයයි ලොව පුරා සිහිපත් කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ බුදුගුණයයි. මේ වෙසක් සමයේ මෙල්බන් නුවරින් ගයන බුදුගුණ ගීතයයි. සංගීතවත් කර ගයන්නේ සෑම් ජයවීර. ගී පද මෙල්බන් නුවර සෝමචන්ද්‍ර සිංගප්පුලිගේගෙන්.

0: ඔස්ට්‍රේලියයානුවෙක් අවම වශයෙන් දවසකට ඖෂධ වර්ග එකක් හෝ දෙකක් ගන්නවා. පෙත්තක් වෙන්න පුළුවන්, කරලක් වෙන්නට පුළුවන්, ඉන්ජෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. අපි ඖෂධ ගන්නවා. වයස වැඩි වෙනකොට අපි ගන්න ඖෂධ ප්‍රමාණයක් වැඩි වෙනවා. වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවෙක් ඖෂධ සඳහා වන සහන ක්‍රමය PBS යටතේ වසරකට ඖෂධ 31ක් පමණ සාමාන්‍යයෙන් ගන්නවා. ඖෂධ සඳහා වන සහන ක්‍රමයේ සිදුවුණු වෙනස්කම් මොනවාද? බෙහෙත් බොන අපි බෙහෙත් දෙන හැටිත් දැනගනිමු.
1: 2026 ජනවාරි 1 දින සිට මෙඩිකෙයා කාඩ් පත් හිමියන් සඳහා Pharmaceutical Benefits Scheme කෙටියෙන් PBS බෙහෙත් වට්ටෝරු ඖෂධවල උපරිම ගෙවීම් $31.60 සිට $25 දක්වා අඩු කළා. සහනදායි ගෙවීම් මිල 2030 දක්වා $7.70 ලෙස පවතිනු ඇති. මේ වෙනස හේතුවෙන් දැරිය හැකි මිලකට ඖෂධ ලබා දීමට හැකි වෙනවා. ඒක ජනතාවගේ ජීවන වියදම පහළ දැමීමට හේතු වෙනවා. වට්ටෝරු ගත ඖෂධ වර්ග 900කට වැඩි ප්‍රමාණයක් සහන මිලට ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ආධාර කරනවා. ඔබ PBS හි ලයිස්තුගත කර ඇති ඖෂධයක් මිලදී ගන්නා විට එහි පිරිවැය ඔබත් සහ රජයත් අතර බෙදී යනවා. රජය ආවරණය නොකරන ලද PBS ඖෂධ සඳහා ඔබ ගෙවන මිල සමගෙවීමක් නැතිනම් කෝපේමන්ට් ලෙස හැඳින්වෙනවා. මෙය ඔබ එක් එක් බෙහෙත් වට්ටෝරු සඳහා ෆාමසියෙන් ගෙවන මුදලයි. සමගෙවීමට අමතරව ඔබට සන්නාම වාරිකයකුත් ගෙවීමට සිදුවිය හැකි. PBS සමගෙවීම් අඩු කිරීම ගැන දැනගනිමු. 2026 වසර පුරා PBS ඖෂධ සඳහා අඩු කරන ලද උපරිම රෝගියාගේ සමගෙවීම බෙහෙත් වට්ටෝරුවකට $25ක් වනු ඇති. ඉදිරියේදී බෙහෙත් වට්ටෝරුවල පිරිවැය සෑම වසරකම පාරිභෝගික මිල දර්ශකයකට අනුකූලව සකස් කෙරෙනවා. සමගෙවීම් අඩු කිරීම මෙඩිකෙයා කාඩ් පතක් ඇති සැමට අදාළයි. ඔබට කොමන්වෙල්ත් සහන කාඩ් පතක් තිබේ නම් PBS බෙහෙත් වට්ටෝරු ඖෂධයක් සඳහා උපරිම සමගෙවීම 2030 ජනවාරි 1 දින දක්වා $7.70ක් පමණයි. මේ පියවර ගෙන ඇත්තේ PBS ඖෂධ වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමටයි. ඒ මගින් ඔබට ප්‍රමාදයකින් තොරව බෙහෙත් මිලදී ගත හැකි. 2025 ජනවාරි 1 දින සිට සහන කාඩ්පත් හිමියන් සඳහා PBS සමගෙවීම් සහනය වසර 5ක් සඳහා ක්‍රියාත්මකයි. සමගෙවීම යනු ඔබ PBS බෙහෙත් වට්ටෝරු ඖෂධයක් සඳහා ගෙවන මුදලයි. මෙයින් අදහස් කරන්නේ ඔබට සහන කාඩ් පතක් තිබේ නම් ඔබ 2030 දක්වා උපරිම සමගෙවීමක් $7.70ක් වෙන බවයි. ඉන්පසු බෙහෙත් වට්ටෝරුවල පිරිවැය සෑම වසරකම පාරිභෝගික මිල දර්ශකයකට අනුකූලව සකස් කිරීමවා. සහනදායි PBS සමගෙවීම් අත්හිටුවීම PBS ඖෂධවල උපරිම පිරිවැය පිළිබඳ නිශ්චිතභාවයක් සපයනවා. PBS සමගෙවීම් සුදුසුකම් ලැබීමට ඔබට මෙඩිකෙයා කාඩ් පතක් හෝ කොමන්වෙල්ත් සහන කාඩ් පත් සහ ඔබේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් වට්ටෝරුවක් තිබේ නම් ඔබට PBS ඖෂධ ලබා ගත හැකි. සුදුසුකම් ලත් මධ්‍යම සහන කාඩ් පත් වන්නේ Commonwealth Seniors Health Card, Health Care Card, Pension Concession Card, Ex-Carer Allowance Child Health Care Card, Foster Child Health Care Card, Low Income Health Care Card, PBS Safety Net Card, හෝ Department of Veterans Affairs Gold, White, හෝ Orange Card ආදියයි. PBS ඖෂධ සඳහා ඖෂධවේදීන්ට අයදුම් කළ හැකි $1 වට්ටම් ක්‍රමයෙන් ඉවත් කෙරෙනවා. මෙඩිකෙයා කාඩ් පත් හිමියන් සඳහා එය 2026 ජනවාරි 1 දින සිට එය ඉවත් කෙරුණා. සහන කාඩ් පත් හිමියන් සඳහා එය 2030 දී ශුන්‍ය වන තෙක් සෑම වසරකම ක්‍රමයෙන් අඩු කෙරෙනවා. බෙහෙත් වට්ටෝරුවේ පිරිවැය පිළිබඳව ඔබේ ඖෂධ වේදියා සමඟ කතා කර හොඳම මිල සොයා ගැනීමට අන්තර්ජාලය පිරික්සන්න. දින 60ක බෙහෙත් වට්ටෝරු සමඟ ඉතිරි කිරීමට තවත් ක්‍රම තියෙනවා. ඔබට දින 60ක බෙහෙත් වට්ටෝරු සමඟ ලාභදායී ඖෂධ ලබා ගත හැකි. ස්ථාවර අඛණ්ඩ රෝගී තත්ත්වයන් ඇති අයට PBS ඖෂධ ගණනාවක් සඳහා සහ ඔවුන්ගේ වෛද්‍යවරයාගෙන් දින 60ක බෙහෙත් වට්ටෝරුවක් ලබා ගත හැකි. ඔබට දින 60ක බෙහෙත් වට්ටෝරුවක් තිබේ නම් ඔබට එක් බෙහෙත් වට්ටෝරුවකින් ඖෂධ දෙගුණයක් ලබා ගත හැකි. ඔබ දින 60ක බෙහෙත් වට්ටෝරු පමණක් ලබා ගන්නේ නම් ඔබට වෛද්‍යවරයා සහ ෆාමසිය වෙත යාම අඩකින් අඩු කරගත හැකි. සහන කාඩ්පතක් නොමැති මෙඩිකයා කාඩ්පත් හිමියන් සඳහා PBS ඖෂධයක් සඳහා දින 60ක බෙහෙත් වට්ටෝරුවක් ඇති රෝගීන්ට වසරකට එක් ඖෂධයකින් $150ක් දක්වා ඉතිරි කරගත හැකි. සහන කාඩ්පත් හිමියන් සඳහා එක් ඖෂධයකින් වසරකට $46.20ක් ඉතිරි කරගත හැකි. PBS ඖෂධ සඳහා පිරිවැය සාමාන්‍ය රෝගීන් සඳහා උපරිම සමගෙවීම වන $25 හෝ සහන කාඩ්පත් හිමියන් සඳහා $7.70ට වඩා අඩු නම් නැතහොත් අමතර වෙළඳනාම වාරික අදාළ වන විට ඉතිරි කිරීම අඩු වෙනවා. උපරිම දින 60ක බෙහෙත් වට්ටෝරු පිරිවැය මාසයක සැපයුම් කරුවෙකු සඳහා වන මිලට සමාන නොවේ හෝ සාමාන්‍යයෙන් දින 30ක බෙහෙත් වට්ටෝරු දෙකක් මිලදී ගැනීමට වඩා ලාභදායී වෙනවා. ඖෂධ මිල වෙනස් වන්නේ ඇයි? ඔබේ බෙහෙත් වට්ටෝරුව සඳහා ඔබ ගෙවන මිල ෆාමසි අනුව වෙනස් විය හැකි. ඔබ යන්නේ කුමන ෆාමසියටද යන්න හෝ ඔබ සාමාන්‍ය ඖෂධයක් හෝ වෙළඳ නාමයක් සහිත ඖෂධයක් තෝරා ගන්නේ නම් ඔබට වැඩිපුර ගෙවීමට සිදුවිය හැකි. සමහර ඖෂධ සඳහා වෙළඳ නාම නැතිනම් බ්‍රෑන්ඩ්ස් තිබෙනවා. ඖෂධ නිෂ්පාදකයා ඒ සඳහා අමතර මුදලක් අය කරනවා. ඔබ වෙළඳ නාමයක් සහිත ඖෂධයක් තෝරා ගන්නේ නම් සම ගෙවීමට අමතරව වාරිකයකුත් ගෙවීමට සිදුවෙනවා. මේ ගාස්තුව ඔබේ PBS වපසරියට අයත් වන්නේ නැහැ. සාමාන්‍ය වෙළඳ නාමයක් නැති ඖෂධයක් තෝරා ගැනීමෙන් ඔබට මුදල් ඉතිරි කරගත හැකි. ඔබේ ඖෂධයේ මිල සම්පූර්ණ සමගෙවීමේ මුදලට වඩා අඩු නම් ඖෂධයේ සාමාන්‍ය සිල්ලර මිලට යටත් වෙනවා. ඔබ බෙහෙත් වට්ටෝරුව මිලදී ගැනීමට යන ස්ථානය අනුව මිල ගණන් වෙනස් විය හැකි. ඔබට දින 30ක හෝ දින 60ක බෙහෙත් වට්ටෝරුවක් තිබේ නම් ඒ අනුව ඔබ ගෙවන මිලත් වෙනස් විය හැකි. දින 60ක බෙහෙත් වට්ටෝරුවකට ප්‍රවේශ වීමට ඔබට සහන කාඩ්පතක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ තත්ත්වය පිළිබඳ තක්සේරුව මත පදනම්ව ඔබට සුදුසු ඖෂධ ප්‍රමාණය ඔබේ වෛද්‍යවරයා තීරණය කරනවා. දින 60ක බෙහෙත් වට්ටෝරු ඔබට ඖෂධ හිඟයක් ඇති කරන්නේ නැහැ. ඔබට සෑම වසරකම අවශ්‍ය ඖෂධ ප්‍රමාණයම ලැබෙනවා. ඔබ සුදුසුකම් ලබන්නේ නම් ඔබට එක් බෙහෙත් වට්ටෝරුවකින් ඖෂධ දෙගුණයක් ලබා ගත හැකි. දින 60ක බෙහෙත් වට්ටෝරු සඳහා Pharmaceutical Benefits Advisory Committee නැතිනම් PBAC නිර්දේශ කරන ඖෂධවල ඔස්ට්‍රේලියාවේ හිඟයක් නැහැ. ඖෂධ හිඟයක් ඇති වූ විට හිඟය විසඳෙන තුරු ඒවා දින 60ක බෙහෙත් වට්ටෝරු ලෙස සලකා බැලෙන්නේ නැහැ. ඖෂධ සමාගම් අපේක්ෂිත ඖෂධ හිඟයන් Therapeutic Goods Administration කෙටියෙන් TGA වෙත දැනුම් දිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ ඉදිරි මාස 6ක් තුළ කිසිදු අවස්ථාවක ඖෂධ සැපයුමක් සාමාන්‍ය හෝ අපේක්ෂිත පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට ඉඩක් නොමැති බවයි. ඖෂධ සැපයුම් ආරක්ෂණ සහතිකය මගින් ඖෂධ නිෂ්පාදකීන්ට PBS ඖෂධ වෙළඳ නාම කිහිපයක් සඳහා වැඩි තොගයක් තමන් ළඟ තබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ මගින් එම වෙළඳ නාම සඳහා ඉල්ලුමේ තාවකාලික වැඩිවීමක් සපුරාලීම සහතික කෙරෙනවා. ඖෂධ තොග වෙළෙන්දන් ඖෂධ හිඟවුවහොත් පැය 24ක් ඇතුළත සතියන්ත හෝ රජයේ නිවාඩු දින හැර ඕනෑම ෆාමසියකට බෙදා හැරිය යුතුයි. මෙය බොහෝ ඖෂධ සඳහා අදාළයි. Pharmaceutical Benefits Scheme නැතිනම් PBS මගින් Medicare කාඩ් පතක් ඇති ඕනෑම අයෙකුට සහනාධාර ඖෂධ 5000කට වඩා ලබාගත හැකි. කැලෙන්ඩර් වර්ෂයක් තුල PBS ඖෂධ සඳහා ඩොලර් 1647.90ක් වියදම් කළ හැකි Medicare කාඩ්පත් හිමියන්ට PBS safety net සඳහා සුදුසුකම් ලැබිය හැකි. නමුත් සහන කාඩ්පත් හිමියන් සඳහා මුදල් සීමාව අඩුයි. දින දර්ශන වර්ෂයක් තුල ඩොලර් 277.20කට වඩා වියදම් කරන විට ඔවුන් PBS safety net සීමාව ඉක්මවා යනවා. PBS safety net සමග දින 60ක බෙහෙත් වට්ටෝරුවක් ක්‍රියා කරන්නේ කොහොමද? PBS safety net ආයතනය වසරක් තුල PBS ඖෂධ සඳහා සීමාවට වඩා වැඩි මුදලක් වැය කරන Medicare කාඩ්පත් හිමියන්ට සහ සහන කාඩ්පත් හිමියන්ට දිගටම සහාය වනු ඇති. දින 60ක බෙහෙත් වට්ටෝරුවක් සමගින් රෝගීන්ට ලැබෙන ප්‍රතිලාභය නම් ඔවුන්ගේ මුළු වාර්ෂික ඖෂධ පිරිවැය දිගු කාලයක් පවතිනවා. ඔවුන් දින 60ක බෙහෙත් වට්ටෝරුවක් ගන්නා සෑම අවස්ථාවකම වැඩි ඖෂධ ප්‍රමාණයක් කලින්ම ලැබෙනවා. මේක මාසික ඖෂධ පිරිවැය අඩු කිරීමට හේතු වෙනවා. ඒ නිසා වසර අගදී PBS safety net සීමාවට ළඟාවන රෝගීන්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ නැහැ. PBS safety net මුල් සැපයුම් රීතිය කුමක්ද? කලින් PBS safety net සැපයුම් රීතියෙන් අදහස් කෙරුණේ සමහර PBS ඖෂධ සඳහා නිශ්චිත කාල පරතරයක් තුල එකම ඖෂධයක් නැවත මිලදී ගැනීමේදී ආරක්ෂිත ජාලයෙන් පිටත සිදු කෙරෙන බවයි. 2023 දෙසැම්බර් 1 දින සිට දින 60ක බෙහෙත් වට්ටෝරු සඳහා PBS safety net අනුව දින 60ක බෙහෙත් වට්ටෝරු සැපයීමෙන් දින 20ක් ඇතුළත සිට දින 50ක් ඇතුළත දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබුණා. එම ඖෂධයේ පෙර සැපයුම දින 60ක බෙහෙත් වට්ටෝරුවක් නොවේ නම් මුල් සැපයුම් කාලය දින 20ක් ලෙස පවතිනවා.
2: රන්මුතුදු ශ්‍රී ලාංකික රූපවාහිනී සිනමාවේ අලුත්ම පද සමගින් අරුණ ගුණරත්න.
0: සමහරුන්ගේ සිහිනය රජ වෙන්න. සමහරු ඉන්නේ රජ වෙලා වගේ. මේ ඒ වගේ කතාවක්. හාස්‍යෝත්පාදක නමුත් ත්‍රාසජනක කතාවක්. මීට අවුරුදු 52කට කලින් අද වගේ දවසක 1974 මැයි 31 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටියේ විශේෂතා කීපයක්ම තිබෙනවා. චිත්‍රපටියක් රූගත කරන්න වීඩියෝ කැමරාවක් යොදා ගැනීම ඉන් එකක්.
3: සාමාන්‍යයෙන් සිහසුන කියන්නේ බලය පිළිබඳ සංකේතයක්. සිංහාසනය හම්බ වෙනවා කියන්නේ ඒකටනේ. කොහොම වුණත් ඔය සිංහාසනය ගැන ලොකු කතන්දර තිබෙනවා. කතාවක අපේ කෞතුකාගාරයේ තිබෙන සිංහාසනයේ එක මිනිසෙක් බලෙන් වාඩි වුණා. ඒ මොකද ඔහුට ඒ රජකම අයිති කියලා. බලනකොට ඔහු උමතු රෝගයකින් පෙළෙන පුද්ගලයෙක්. ඒ කොයි කොයි හැටි වෙතත් එබඳු චිත්‍රපටයක් සිංහාසනයට ප්‍රේම කරපු නැත්තම් එහෙම ඇඳගත්තු පුද්ගලයෙක් ගැන කතාන්දරයක් මීට අවුරුදු ගානකට කලින් කියන්නේ 1974 අවුරුද්දේ අපේ සිනමාන්තයට ආවා. නම සිහසුන. සිහසුන චිත්‍රපටයට පාදක වෙන්නේ ගිරිබාහු රජු ගැන කතාවක්. අපේ රටේ ගජබාහුලා හිටියට පචබාහුලා හිටියට ගිරිබාහුලා නැහැ. හැබැයි මේ කතාවේ ගිරිගෝරිස් රාළහාමි ඔහු හිතාගෙන හිටියේ ඔහු ගිරිබාහු කියන රජුරෝ කියලා. ලංකාවේ රාජ පෙළපතේ ඊළඟ අවසාන රජු තමයි ඔහු කියලා තමයි ඔහු හිතාගෙන හිටියේ. අපේ රටේ එහෙම රජවරු බොහෝ දෙනෙක් කියන්නේ තමන් අවසාන රජු කියලා. ඉතින් මේ ගිරිබාහුත් එබඳු පුද්ගලෙක්. ගිරිබාහුට හිටපු භාර්යාව ලොකුමණිකේ හිතාගෙන හිටියේ තම කවදා හෝ දවසක තමන්ගේ සැමියා රජ වුණාම අගබිසව වෙන්නේ තමන් කියලා. ඉතින් මේ එහෙම හිතන ඉන්න අය ඉදත් හිටියා අදත් හිටියා හෙටත් ඉන්න පුළුවන්. ඒකත් ඇත්ත. දැන් මෙහෙම මේ හිතන මිනිස්සුන්ව අන්දන්න තව කට්ටියක් ඉන්න. දැන් ওই සමහරු ඉන්නවා ධනය ලැබුණාම බලය වුණා බලය වුණාම මෙම රජ වෙන්ඩ ඕන කියලා ඇතින්නවා. නමුත් මේ අපේ ගිරිබාහුට නැත්තැන් මේ ගිරිගෝරිස් රාලහාමිගේ මේ බලය පිටි පස්සේ හිටපු හොඳම එක්කෙනා තමයි මන්ත්‍රාචාර්යවරයා. මන්ත්‍රාචාර්යවරයා හැම වෙලාම ගිරිබාහුට කියන්නේ දෙන් සිංහාසනයේ ඉඳගත්ත කියන්නේ රාජ. ඔක තමයි වච. ඉතින් කොයි කොයි හැටටත් මේ එහෙම නිකන් ඉන්නෙත් නෑ. මෙන්න ඉතින් පුළු පුළුවන් විදිහට අර ගිරිගෝරිස් රාලහාමිගේ තියෙන එක එක ධන සම්පත් හොයාගන්න. මේ අතරවාරේ මේ රජුරුවන්ට නැත්තම් මේ ගිරිබාහුට මේ අසනීපය හැදෙන්නේ ඔහුට මේ පුස්කොළ පොතක් හම් වෙන. පුස්කොළ පොතේ තියෙන්නේ මේ සිංහාසනය හංගවලා තිබිච්ච තැන. අපේ අවසාන රජුගේ සිංහාසනය මෙන්න මේ නිධානයක හංගලා තියෙනවා, උමගක හංගලා තියෙනවා කියන පුස්කොළ පොතක තියෙන එක උඩ තමයි දැන් මේ කතාව වෙලෙන්නේ. දැන් මන්ත්‍රාචාර්යවරයාගේ අදහස මෙන්න මේ පුස්කොළ පොත හොයාගෙන පිටරට සුද්දෙකුට විකුණලා දැන්ට. කොමුණත් ගිරිබාහුට ඉන්නවා දුවෙකුයි පුතෙකුයි. ගිරිබාහුගේ දුව පොඩි මැණිකේ මේ තාත්තගේ උමතු තත්ත්වයේ හින්දා පොඩි මේ හිතමනාපෙන් ඉන්නේ. මේ ගිරිගෝරස්ගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා සුනිල් කියලා. සුනිල්ලයි මේ ගිරිබාහුයි මේක එක පිස්සු වැඩ හින්දා දෙගොල්ල පෙන්වන්න බෑ. හැබැයි මේ සුනිලුත් පොඩි මැණිකෙත් අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවතිනවා. මේ ප්‍රේම සම්බන්ධතාවයට උදව් කරන්නේ සිරිසේන කියලා තව යාළුවෙ. කොයි හොයි හැටුවෙතත් අර පොඩිමණිකගේ සහෝදරයා මේ ප්‍රේම අදාළ නැහැ. මෙන්න නිකම් බටහිර පන්නේට හැදිච්ච නැටුම් පුරවලට සම්බන්ධ පාදේ ඉන්නවා පොඩිමණිකගේ සහෝදරයා හැටියට. ඔය රජ සිහින දැක්කාම රජුරුවරු වටේ ඉන්න ගෝලයන්ටත් එහෙම හිතෙන්නේ නැහැ. රජුරුවන්ගේ අපේ ගිරිබාහුගේ ගෝලයා කිරිබණ්ඩ හිතන් ඉන්නේ කවදා හරි දවසක අපේ ගිරිබාහු රජ වුණාට පස්සේ තමන් තමයි අග්‍රපුරෝහිතයා වෙන්නේ කියලා. මේ අතර වාරේ අර පුස්කොළ පොත ගැන ඉවටෙන මේ සංචාරක ඒජන්තවරයෙක් වෙච්ච මන්සූර් මේක හොරාගෙන ජපන් ජාතික මහාචාර්යවරයෙක් වෙච්ච ඉකුරාට ඉකුරන්ඩ සැලසුම කරනවා. මේකට උදව් කරන්නේ ධනවත් සමාජ ශාලා හිමිකරුවෙක් වෙච්ච කාල්. මේ ක්‍රමේ අල්ලගන්න දැන් මේක හොයාගන්න ඕනේ. ඒකට ගේන යෝජනාව තමයි පොඩි මැණිකට විවාහ යෝජනාවක් ගේනවා. මේ අතර වාරේ ජක්පොට් රාජු කැටයම් වාස් කියන දෙන්න එකතු වෙලා මන්සූර් සිංහාසනයක් හදවනවා, සිංහාසනය හොරාගන්න කියලා. ඉකුරා කියන ජපන් ජාතිකයට ඉන්නවා පෞද්ගලික ලේකම් කියෝක්. ඊට පස්සේ ඔහුගේ ආරක්ෂක නිලධාරිය මේ අය ලංකාවට එනවා මෙන්න මේ පුස්කොළ පොතයි සිංහාසනය ගන්න. අන්තිමට මේ හදපු සිංහාසනේ මහනුවරදී ප්‍රදර්ශනයට තියෙනවා. මන්සූර්ගේ ප්ලෑන් එක බුරු සිංහාසනයක් එතන තියලා ඇත්ත සිංහාසනේ අරන් පැනලා යන්න එක. අවසන්දී මේක පැනලා යන්න ගියාම අර සිංහාසනේ තියලා තියෙන මේ කූඩුවේ ජක්පොට් රජුත් කැටයම් බාසුත් හිර වෙනවා. චිත්‍රපටි ඉවර වෙන්නේ ගිරිබාහු අංගුඩට නැත්තම් මානසික රෝහලට ගෙනියනකොට. මේ ගෙනියනකොට වටේ ඉන්න කොල්ලෝ මේ ගිරිබාහු රජුට හූ කියනවා. උඩ පේන්නේ මානසික රෝහලේ එන වෛද්‍ය නිලධාරීන් ඉංග්‍රීසි හමුදාව හැටියට. අන්තිමට සිංහාසන වෙනුවට මේ මිනිස්සුන්ට හම් වෙන්නේ මේ ඇම්බියුලන්ස් එක හොස්පිටල්කට ගෙනියන්න. මෙතනදී අපූරු ගීතයක් යනවා. සිංහලේ අල්ලා දෙවාලා ඇයි මෙසේ නින්දා කළේ, ඉංග්‍රීසින්ගේ තරම තේරේ රාජ්‍ය අන් ආණ්ඩු නැති සඳහා කියලා. මේ චිත්‍රපටය සාමූලින්ම බ්ලැක් කොමඩි එකක්. අපේ ලංකාවේ සිනමාවේ ආපු හොඳම ප්‍රහසනාත්මක චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය. සිහින ලෝකයක සිහින දකින මිනිහෙක්ගේ මේ ව්‍යසනය තමයි මේ චිත්‍රපටය ඇතුළේ තියෙන්නේ. මේක මිනිසුන්ගේ ජීවිතවල ඇතිවෙන විවිධ ආසාවන්ගෙන ඇතිවන උමුතු. අපි දන්නවා සමහර ධනවතුන්ටත් හිරිගමන් බලයත් එක්ක මෙහෙම රජවීමේ සිහිනේනවා. සමහර මිනිස්සුන් සිහසුනේ අතාරින්නට බැ. වතාවක් මට මතකයි මිට අවුරුදු ගණනාවකට කලින් බලය සම්බන්ධයෙන් අපූරු සම්බන්ධයක් තිබුණා කොළඹ මහජන පුස්තකාලේ. එවකට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටිය අභාවප්‍රාප්ත පස්සේ කතානායකත් වෙච්ච විජම ලොකුමණ්ඩාර මහත්මයා මරු කතාවක් කිව්වා. බලය කියන එක ඕනෑකුකට දීලා බලන්න කවදාවත් ඒ බලය අතාරිනවද කියලා. මොකද බලය ඒ වගේමයි කියලා. ඉන් මේ චිත්‍රපටයේ තියෙන බල තණ්හාව හැබැයි ගේන්නේ සමාජයේ යම් යම් සිදුවීම් එක්කයි මේ චිත්‍රපටයට හදාගන්නේ. කොයි හේතුවටත් මේ චිත්‍රපටයේ මේ ටයිටස් තොටවත්තයන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ. අපේ ශ්‍රමාවේ පෙරලියස් කාර්ය ශ්‍රමා කරා මේ චිත්‍රපටය තම බල සම්පන්නම රඟපෑම කළේ සෝමසිරි දෙහිපිටිය ගිරිබාහු හැටියට. මොකද ඔහුගේ සිනමා ජීවිතයේ කළ ඉතාම අපූරු රංගනයක් මේ චිත්‍රපටයේ ගේනවා. මේක සෝමසිරි දෙහිපිටියගේ සිනමා ජීවිතයේ ඉතාම අපූරු චිත්‍රපටයක් කියලා කියන්නට පුළුවන්. මේ චිත්‍රපටය හදද්දී හරි අපූරු කතාවක් වෙනවා. මේ ගිරිබාහුට එක තැනක තියෙනවා ඈත පේන දූපතකට අර මූද තියෙන දූපතට අපි යන්න ඕනේ කියලා. හැබැයි මේ අපේ විශිෂ්ට නළුව සෝමසිරි දෙහිපිටියද තුන් වතාවක්ම දවස වරතුනාලු මේ දූපත මැද්දේ තියෙන මූදට යම් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් කොමරේ ඒ වගේ වෙලාවකට තයි මහත්තයා කියන්නේ ඉතාම මේ අපූරු කතාදර කෙනෙක් කෙනෙක්. තයි මහත්තයා මේ දෙහිපිටියගේ ඒ හැකියාවත් ප්‍රයෝජනට ගත්තා කියලා තමයි කියන්නේ. ටයිටස් තොටවත්තයන්ගේ මතය අනුව මේ චිත්‍රපටයේ ඇතම් විචාරකයන් ඉතාම නිර්දය ලෙස පහළ දීලා තියෙනවා. හැබැයි ටයිටස් තොටවත්තයන්ගේ මතය අනුව එය ඔහුගේ හොඳම චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන මේ තවත් අපූරු කතාවක් තිබෙනවා. අදලා ජීවත් වෙන අයතුමන් චිත්‍ර බාලසූරිය පරසතුමල් චිත්‍රපටයේ නිෂ්පාදක. පරසතුමල් මෙන්ම චිත්‍ර බාලසූරිය නිෂ්පාදනය කරපු තුන්වන් හන්දේ චිත්‍රපටය සංස්කරණය කළේ ටයිටස් තොටවත්තයන්. කොයි හැටි වෙතත් පරසතුමල් හදලා තුම්මං හන්දියට එනකොට තයි මහත්තයයි චිත්‍ර බාලසූරිය මහත්තය අතරේ පොඩි නොහඬ නොකඩුවකුත් තිබිලා තියෙනවා. මොකද තයි මහත්තයගේ ටිකක් කට කැඩෙන කතා චිත්‍ර බාලසූරියට ටිකක් තිරවලා නැහැ. මේ කාලේ මේ චිත්‍රපටයේ සේසුන චිත්‍රපටයේ තිරගත වෙන කාලේ තයි මහත්තය ඊළඟ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු කරනවා සිලෝම් ස්ටුඩියෝස් ආයතනයේ නැත්නම් ලංකා චිත්‍රාගාරය. මෙතන චිත්‍ර බාලසූරිය කඩාගෙන සාමාන්‍යයෙන් චිත්‍ර ටයි මහත්තයා ඉස්සර කට ගන්න බොහෝ අය බයයි. හැබැයි ආපු විදියටම කට්ටිය දැකලා තියෙනවා මේ චිත්‍ර බාලසූරිය එන්න නම් හොඳකට නෙවෙයි කියලා. මොකද තුම්මං අන්දේ චිත්‍රපටයේ අවසාන සංස්කරණය පිටපත දීලා ටයි මහත්තයා කට කැඩිච්චවට කියලා මෙන්න මේ තුම්මං අන්දේ අරගෙන ගිහලා දැන් මේක දීපන්. දැන් ඒකට පොඩි චිත්‍ර බාලසූරියට පොඩි හිත්තමාරුවක් දුන්නා තමන්ගේ නිෂ්පාදනයට මෙහෙම කරා කියලා. ඉතින් ආයෙලා තියෙනවා තයි මහත්ය ඔක්කොම රූපගත කරේ දෙයක් පාට හයියෙන් කියන්නේ. තයි අන්න ඔබ මගේ තුම්මං අන්දේ දෙන්න ඔබ ගිල සෙල්සුනේ සිංහාසනේ රජුරුවන්ගේ අරගෙන ගිහිල්ලා රොන්නේ මොකටද කියලා. ඒ කොයි හේතුවක් තයි මහත්ය මොකද කියලා නැහැ. ඒකට උත්තරයක් ඒ මොකද මේ චිත්‍රපටයේ සම්බන්ධයෙන් මතවාද එහෙමයි. කොයි හේතුවක් මේ චිත්‍රපටයේ මේ සිංහාසනය හදපු සිංහාසනය ප්‍රේක්ෂකයන්ට දිනා ගන්නට තරඟෙවුත් ඒ කාලේ තිබුණා. ඒකේ දාම ජනප්‍රියතාවයක් බවට පත් වුණා. මේ චිත්‍රපටයේ සෝමසිරි දෙහිපිටිය, සොයන අමරසේන, රොබින් ප්‍රනාන්දු, බියුලා ඩයස්, හියුගෝ ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, ඩොන් සිරිසේන, ෆ්‍රෙඩි සිල්වා, රෙක්ස් කොඩිප්පිලි, විමල් කුමාර දකොස්තා, නාමල් වීරමුණි, සම්පත් ශ්‍රී නන්දලෝචන, රොනල්ඩ් ප්‍රනාන්දු, ඇන්තනි සී පෙරේරා, දයා තෙන්නකෝන්, චන්ද්‍රා කළුආරච්චි, අයිවන් පණ්ඩිතරත්න, සේනාධීර රූපසිංහ, නීලවතුර විජයවර්ධන, ඉන්ද්‍රජිත් සෝමතුංග චරිත නිරූපණය කළා.
0: සිහසුන චිත්‍රපටියට මේ ජනප්‍රිය ගීතය ගැයුවේ ටී ෂෙල්ටන් පෙරේරා.

0: මිනිස් ඇතුම් ඇතිවන්නේ හම්බන්තොටද නැත්නම් මෙතන කෝට්ටේ රාජගිරියේද?
1: මම දන්නේ නැහැ ඇසිරි ඔයාගේ ෆ්ලැග් එක වැදලා තියෙන්නේ කොහෙද කියලා.
2: ඔයාලා වාඩි වෙන්න මෙතන නා. මෙතන කතාව එතනින් ඉවරයි. මමයි කතා කරන්නේ දැන්.
3: අපිට වගකීමක් තියෙනවා මේ රට ගොඩනගා.
4: පසුගිය සතියේ දේශපාලන කරලි
5: ජුනි මාසයේදී ඉන්ධන බිල පවතින අගයටම පවතින්නේද නැතිනම් සුළු අගයකින් ඉහළ දැමිය යුතුද යන්න පිළිබඳව ලෝක වෙළඳ පොලේ ඉන්ධන බිල අනුව තීරණය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග පරයන්ත සමාගම පවසනවා. මෙවන් පසුබිමක පළමු වලට WTI බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගත් අමෙරිකානු නෞකාවක් මෙරටට පැමිණ තිබෙනවා.
6: මේ අතර පිරිවැය ආවරණය කිරීම විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF වෙත යොමු කළ ලිපියක දැක්වෙනවා.
7: ජාත්‍යන්තර මුල් අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා අනුමැතිය දීමට මුල් අරමුදලේ විධායක මණ්ඩලය මැයි 27 වැනිදා පියවර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවනවා. ඊට පෙර ඉකුත් මැයි 13 වැනිදා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ අත්සන්ද සහිතව ලිපියක් ජාත්‍යන්තර මුල් අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත යොමු කර තිබු බව වාර්තා වුණා. එහි දැක්වෙන්නේ IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. ඉන්ධන සහනාධාර ඇතුළු අනෙකුත් සහන ක්‍රියාමාර්ග රුපියල් බිලියන 100 සීමාවට යටත් වන අතර එය සැප්තැම්බර් මාසය වන විට ගෙවා අවසන් කරන බවයි ලිපියේ දැක්වෙන්නේ. මුල් අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පාත්වාගෙන යාමට රජය පූර්ණ ලෙස කැප වී සිටින බවත් ජනාධිපතිවරයා ඉන් අවධාරණය කරනවා. මේ අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණියා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ සංස්ථාව විසින් ඇනුම් කරන ලද WTI බොරතෙල් මෙට්‍රික් ටොන් 89,000ක් රැගෙන අදාළ නෞකාව පැමිණ ඇති බවයි.
8: ඒ අනුව ගත්තහම මෑත ඉතිහාසයේදී මුල්ම වරට තමයි එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයෙන් පිට වෙනත් ස්ථානයක කියන්නේ මැද පෙරදිගෙන් පිට වෙනත් ස්ථානයකින් අපි බොරතෙල් නෞකාවක් ගෙන්න ගත්තේ. මේ සඳහා අපි පහුගිය වසරය තුළ අපේ පිරිපහදුව තුළ නොයෙකුත් වෙනස් කිරීම් සහ අධ්‍යයන කිරීම් කරා. ඒ කිරීම මගින් අපිට අවස්ථාවක් හම්බුණා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මැද පෙරදිගෙන් ලබා ගන්න මර්බන් කියන බොරතෙල් වර්ගයට අමතරව වෙනත් බොරතෙල් වර්ග ලංකාවට ලබා ගැනීමේ හැකියාව උදා වුණා. ඒ වගේම මේ මාසේ 31 දින වන විට නැවතත් ලංකාවට මර්බන් වර්ගයේ බොරතෙල් නෞකාව පැමිණෙනවා මෙට්‍රික් ටොන් 95,000ක් සමග. එය පැමිණෙන්නේ එක්සත් අරාබි එමිරාජයේ සිට. යනුව ගත්තහම මේ වන විට අපි කියන කලාප දෙකකින් ලංකාවට බොරතෙල් ආනයනය කිරීම ආරම්භ කළා තියෙනවා. යනුව ගත්තහම ලංකාවට 7 වැනි මාසය අග වෙනකම්ම මේනකොට ලංකාව තුල තෙල් තියෙනවා. ඒ වගේම 8 වැනි මාසය අග වෙනකම්ම අවශ්‍ය කරන සියලුම නෞකාවන් මේ වෙනකොට පෙළ ගැස්සලා ඉවර වෙලා තියෙනවා.
9: ඉදිරියේදී තෙල් මිල වැඩිවීමක් සිදු වෙයිද?
8: අපි ගත්තා මේ යුද්ධය ආරම්භයට පෙර තිබුණ මිලට වැඩිය වැඩි මිලක තමයි තාමත් ලෝක වෙළඳ පොලේ මිල තියෙන්නේ. ඒක නිසා පැහැදිලිවම කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නැහැ කිසිසේත්ම. මේ මාසයේ හෝ ඊළඟ මාසේ බොහෝ දුරට සැප්තැම්බර් ඉතර වෙනකන් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් වැඩිවීමක් තියෙනවද කියන එක මේ වෙනකොට අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක අධ්‍යයනය කරමින් ඉන්නේ. අපි බලන්නේ අද හවස්සේ තමයි ලෝක වෙළඳ පොලේ මිල ප්‍රකාශයට පත් කරන්නේ. ඒ මිලත් බලලා 31 වෙනිදා තමයි සාමාන්‍ය විදිහට මිල ප්‍රකාශයට පත් කරන්නේ. හැබැයි මේ සැරේ 31 වෙනිදා ඉරිදා දිනයක් යන හින්දා අද හවස වෙද්දී ලෝක වෙළඳ පොලේ තෙල් මිල කොහොමද කියන එක ප්‍රකාශයට පත් වෙනවා අද දවසට අනුව. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. මේ ගානටම තියෙනවද සුළු වැඩිවීමක් වෙනවද කියන එක තමයි අධ්‍යයනය කරන්න ඕන. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් නම් එන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරන්න ඕන නැහැ.
7: මේ අතර මැද පෙරදිග පවතින අවිනිශ්චිත වාතාවරණය හමුවේ වුවත් ලෝක වෙළඳපළ ඉන්ධන මිල ගිය සතියට සාපේක්ෂව මේ වන විට 10%කින් පහත වැටී තිබෙනවා. බ්‍රෙන්ට් වෙළඳපළ ඉන්ධන බැරලයක මිල දැක්වුණේ ඩොලර් 93කට ආසන්න අගයකයි. එමෙන්ම WTI ඉන්ධන බැරලයක අද මිල ඇමරිකානු ඩොලර් 87ක් ලෙස දැක්වුණා.
6: කුමකෝ සිදුකර ආණ්ඩුවේ වසර 5 ගෙවා දමනවාට වඩා අභ්‍යන්තර හා බාහිර කම්පනයන්ට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලසුම් සමග වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසෙහි 2 වන අදියර වන රඹුකන සිට ගලගෙදර දක්වා ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
7: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසෙහි දෙවන අධිවරවන රමුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම ආරම්භ කිරීම කෙරුණා. ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රමුක්කන සිට ගලගෙදර දක්වා මෙම කොටස කිලෝමීටර 18.7ක දුරකින් යුක්ත වන අතර මේ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 112.4ක් රජය විසින් වැය කරනු ලබනවා. 2029 පස්වැනි මස 28 වනදා වන විට මෙම කොටස ඉදිකර අවසන් කිරීමට අපේක්ෂිතයි. රමුක්කන සිට ගලගෙදර දක්වා ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් වූ උත්සවය ගලගෙදර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
10: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා මේ ආර්ථිකය ගැන. ඩොලරේ උච්චාවචනය පිළිබඳව මා දැක්කා. ආණ්ඩු බිඳ වැටේවි, ආණ්ඩුව යන්න, ඒ වගේවත් ආවා. උපදෙස් ගන්න වගේ ආවා. අපිට හොඳින් තේරුම් අරන් තිබෙන අපේ ආර්ථිකයේ ඇතිවියේකී අර්බුදයන්, ගමන් කළ යුතු දිශාව පිළිබඳව ඉතාමත් දැක්මක් සහ සැලස්මක් ඇතුව අපි වැඩ කරමින් ඉන්නේ. අප තාමත් ආර්ථිකයේ සියලු දිශාවල ශක්තියින් එක් රැස් කරගෙන නැහැ. ඒක ඇත්ත. ඒ නිසා අපේ ආර්ථිකයේ සෑම අතින්ම ශක්තිමත් ආර්ථිකයක් නොවේ. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපේ අභියෝගය සහ අපේක්ෂාව මොකක්ද? ඕනෑම අර්බුදයකට මුහුණ දෙමින් නොසැලී සිටින ආර්ථිකයක් ගොඩනැන්වීම තමයි අපේ ආණ්ඩුවේ අපේක්ෂාව. නොසැලී සිටින ආර්ථිකය. සාමාන්‍යයෙන් ඉස්සර කියමනක් තිබුණා මහා බලවත් රාජ්‍යයන්ට නිකන් හෙඹිරිස්සාවක් හැදුනොත් අපිට නියුමෝනියාව හැදෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? බාහිර කම්පනය. එවැනි කම්පනයන්ට අපි ඔරොත්තු දීම සඳහා මේ ආර්ථිකය ගෙන යන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම දේ. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපිට කරන්න අවස්ථාව ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපිට එවලා තියෙනවා ඩොලර් බිලියන 8ක්. මුල් මාස 4 අපිට ඩොලර් බිලියන 3ක් ලැබිලා තියෙනවා. එනිසා අපි හැමදෙනාම ඩොලර් වල වියදම් කරනකොට කල්පනා කරන්න ඕන මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ යුරෝප රාජ්‍යවල ඉතාමත් අසීරුවෙන් රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ. එනිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නැහැ. මේ අවුරුදු 5 මොනව හරි කරලා දින්න මේ අපේ අපේක්ෂාව. අපේ අපේක්ෂාව තමයි අභ්‍යන්තර මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකටත්, බාහිර වශයෙන් මුහුණ දෙන ඕනෑම කම්පණයකටත් ඔරොත්තු දෙන නොසැලෙන ආර්ථිකය ගොඩනැංවීම පිළිබඳ අපේ සරසමක් එක වැඩ කරමින් තිබෙනවා. එනිසා මම හිතනවා අපි තාම සරසම් සහගත දැක්මක් සහිත ආර්ථික සංවර්ධන මාවතකට ප්‍රවිස්ස වෙලා තිබෙනවා. අද අපි ණය ගන්නේ 2040 අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලලා. එහෙම තමයි ණය තිරසරභාවය හදන්නේ. එහෙම නැත්නම් කවුරුත් දෙනවා එහෙන් දෙනවා මෙහෙන් දෙනවා එහෙන් ගන්න පුළුවන් මෙහෙන් ගන්න පුළුවන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ටික දුවන්න පුළුවන් අනාගතය අර්බුදයට පත් වෙනවා. එනිසා අපි ණය කළමනාකරණේ ණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන සරසම් එක වැඩ කරමින් තිබෙනවා. එනිසා මේ ගමන් මාවත අපේ රට ඉතාම ශක්තිමත් ආර්ථිකයක දොරටු විවෘත කර බව අපිට විශ්වාසයි.

0: වියදුරු පුහුණුව ඩ්‍රයිවර්ස් ලයිසන් එකට පමණක් සීමා කරන්න එපා.
1: නිවරදිව ආරක්ෂා සහිතවරිය පදවන්නත් ඉගෙන ගන්න. ඩොස් ඩ්‍රයිවිං ස්කූල්
0: පූර්ණ සාතිකලත් පළපුරුදු ඉවසිලිවන්ත රියදුරු පුහුණුකරුවන් සමගින් කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා ගන්න.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පළමුවරම සමත් වීමේ ඉහළ ප්‍රතිශතය.
0: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් දීපාල් හෝ සොනාලි අමතන්න 04 1 6 0 7 7 586.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් විශ්වාසයෙන් නිවරදිවරිය පදවන්න ඉගෙන ගන්න.
2: Station sponsor.
3: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
4: ඔව් අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලම්බින්. ටැප් රිපෙයාර්ස් කරන්න, හොට් වෝටර් රිපෙයාර්ස්, බාත්รูම් ටොයිලට් රිපෙයාර්ස් වලට වගේම වොට් ලීක් ඩිටෙක්ටින්ග් එහෙමත් නැත්නම් ජලකාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිතා කරන ඇන්ටන් ප්ලම්බින්.
3: ඔයා ඉතින් කියවනවා විතරයි. කෝ දෙන්න නම්බර් එක.
4: මේ තියෙන නම්බරේ 04 3 0 788 271. ඇන්ටන් ප්ලම්බින් 04 3 0 788 271.
2: ස්ටේෂන් ස්පොන්සර්. ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීම පුරෝගාමීව ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාරදීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
5: රටවල් 18ක ශාඛා කොළඹ ගාල්ල කුරුණෑගල ගබඩා පහසුකම්
2: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609 03-872-2944 ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
6: ස්ටේෂන් ස්පොන්සර්.
7: ශ්‍රී ලංකාවේ සිදුවන දේ චරිත දිසානායක සමගින්
8: මොකද වෙන්නේ? සාමාන්‍ය ලංකාවේ ඉන්ධන මිල වැඩි කරන්නේ 31 වෙනිදා මාසේ අන්තිම දවසේ අද. නමුත් දැන් අපි ප්‍රවෘත්ති වලට කිව්වාර නිවාඩු දවසක් ඉඳලා එක කරන්න බෑ කියලා කණිජ තෙල් නීතිගත සංස්ථාව තියෙනවා. ඊයේ රෑම ඉන්ධන මිල වැඩි කළා. මේක ඉතාමත්ම අසීරු තත්ත්වයක් ඇති කරනවා රට පුරාම. සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15යි 15කින් වැඩි කරලා තියෙනවා. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කරලා තියෙනවා. මේ සියල්ල සමගින් පෞද්ගලික බස් රථ සහ ප්‍රවාහන සේවාවල පිරිවැය වැඩි වෙනවා. එතකොට කාටද මේක දරන්න වෙන්නේ? ඊළඟට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් වැඩි වෙලා තිබෙනවා. ලංකාව කියන්නේ බොහෝ වෙලාවට ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් බහුලව භාවිතා කරන රටක්. එතකොට ඒ වගේ රටකට මේ තත්ත්වය කොහොම බලපායිද? උදාහරණයක් හැටියට තනකොළ කපන මිනිස්සෙක්, පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක්, ජෙනරේටරයක් පාවිච්චි කරන කෙනෙක්, ධීවරයෝ මොකද වෙන්නේ? දැන් ධීවරයන්ට සහන දෙනවා කියලා තියෙනවා. නමුත් මේ වැඩිවීම සාපේක්ෂව වැඩි වෙනවනේ. ඊළඟට භූමිතෙල්. මේක තමයි මම හැමදාම හිතන එක. දැන් වෙනත් රටවලට නැති ප්‍රශ්නයක් තමයි භූමිතෙල්. ලංකාවේ භූමිතෙල් විශාල පරිභෝජනයක් තිබුණා. රුපියල් 20කින් ලීටරයක් වැඩි වෙලා තියෙනවා. භූමිතෙල් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මිලක් ගෙවා ගන්න පුළුවන් අය. gedara lampu kuppien වැඩ කරන මිනිස්සු තාම ඉන්නවා. gedara lampu තෙල් වලින් කෑම උයන අය ඉන්නවා. පාරායිනේ තියාගෙන කඩල විකුණන අය, ඒ වගේ කුඩා ව්‍යාපාරවල යෙදෙන අය තාම පාවිච්චි කරන්නේ භූමිතෙල්. ඒ මිනිස්සුන්ට මේක කොහොමද බලපාන්නේ? ඊළඟට මට තේරෙන්නේ නැති දේ තමයි, දැන් අපි දන්නවා ඔස්ට්‍රේලියාවේ අපි ඩොලර් 2කටත් වැඩියෙන් පෙට්‍රල් ගත්ත කාලයකුත් තිබුණා. දැන් ඒක ඊයේ වෙනකොට 173.75 ඩොලර් 1.73. ඒ ගානට අඩු වෙලා තියෙනවා. මේ ඊයේ වෙනකොට මම දැක්ක ගාන. දැන් එතකොට කොහොමද ලංකාව දිගින් දිගටම මේ වැඩි කිරීම කරගෙන යන්නේ? මේවා කලින් අනවොම් කරපුවාද? මේක ටිකක් අපහැදිලි. කොහොම වුණත් ලංකාවට මේ වැඩිවීම දරා ගන්නට බෑ. අපි දන්නවා මේ රටේදී කොතරම් අමාරුද කියලා. වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පෞද්ගලික බැංකුවල තැන්පතු සඳහා 1%ක් දක්වා පොලිය වැඩි කරලා තිබෙනවා. ඒ මහ බැංකුවෙන් දැනුම් දීලා තියෙනවා සියලුම පෞද්ගලික බැංකුවල තැන්පතු වලට වැඩි කරන්න කියලා. මොකද පොලිය වැඩි කරන්න කියලා තියෙන්නේ යම්කිසි ආකාරයකට මුදල් රඳවා ගැනීමේ අරමුණින්. ආර්ථිකය ඉතාමත්ම අවදානම් තැනකට යාම වළක්වා ගැනීමේ පියවරක් හැටියට තමයි මේක අරගෙන තිබෙන්නේ. ඊළඟට පහුගිය කාලේ වඩාත් කතාබහට ලක්වෙච්ච දෙයක් තමයි මේ ඊ පාස්පෝට් එක. කාටද දෙන්නේ? මේක අපි දිගින් දිගටම කියපු එකක්. පසුගිය රජයේ ඉඳන්ම තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ ඊ පාස්පෝට් ප්‍රශ්නේ. කාටද දෙන්නේ කියලා. දැන් මේක මේ ෆින්ලන්ඩ් සමාජගමකටන යන්න යෝජනා වෙලා තිබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට රජයත් කැමැත්ත පළ කරලා තිබුණා ශ්‍රී ලංකා ප්‍රංශ සබඳතාව වැඩසටහන යටතේ ඊ පාස්පෝට් මිලියන 3.15ක් මුද්‍රණය කරන්න. හැබැයි වහාම ක්‍රියාත්මක වන පරිදි රජය තීරණය කරලා තිබෙනවා මේ ක්‍රියාවලිය අත්හිටවන්න. ඒ ටෙන්ඩර් ක්‍රියාපලි පිළිවෙත අත්හිටවන්න තීරණය කරලා තිබෙනවා. 8 දෙනෙක් ඉල්ලුම් කරලා තිබුණා ඊ පාස්පෝට් සඳහා. නමුත් ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටවන්න තීරණය කරලා තිබෙනවා. ඒ ඉල්ලුම් කරුවන්ටත් කියලා තියෙනවා අපි මේ ක්‍රියාවලිය අත්හිටෙව්වා, මේක මෙතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ කියලා. එක ප්‍රශ්නයක් තියෙන දෙයක් තමයි මේ තේල්ස් කියන ෆින්ලන්ඩ් සමාගම දැනටමත් ඔවුන්ගේ කටයුතු ලංකාවේ කරගෙන යන ඔවුන් තමයි සාමාන්‍යයෙන් පාස්පෝර්ට් මුද්‍රණය කරන්නේ. එතකොට කියන්නේ ඔවුන්ගේ නියෝජිතව තමයි කරන්නේ. නමුත් ඔවුන්ට තමයි තියෙන්නේ. එතකොට ඔවුන් මේ කටයුත්ත බලාපොරොත්තුෙන් හිටපු පිරිසක්. රජයේ නිර්දේශයක් යම් කිසි දුරකට තිබුණා. නමුත් මේ වැඩසටහන යම් වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්තලා තිබුණා. හැබැයි මේ පිළිබඳව පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී අභ්‍යන්තර ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලත් කිව්වා කිසිවෙකුටත් තවමත් ටෙන්ඩර් එක දීලා නැහැ කියලා. කොහොම වුණත් ඒක නැවතිලා තිබෙනවා. දැන් වෙසක් කාලේ හින්දා විවිධ අලංකරණ වැඩ සිද්ධ වෙනවා, විවිධ දේවල් කරනවා, ගෙදර ලයිට් එකක් එහෙම නැත්නම් කූඩුවක් හරි පත්තු කරනවා. මේ සියල්ලටම විදුලිය යනවා. මේක කලමනාකරණය කරගන්න බැරි හින්දා ඊයේ ගෙවල් වල තියෙන සෝලා පැනල්, සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්න කියලා ඉල්ලීමක් කළා ඒක නියාමනය කරන ආයතනය. ඒ ඊයේ උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් ගෙවල් වල සෝලා පැනල් ක්‍රියාත්මක කරන්න එපා කියලා කිව්වා. මොකද උන්ට අර ග්‍රිඩ් එක පාලනය කරගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා, උන්ට තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ඊයේ විතරක් නෙමේ අදත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ලංකාවේ අදත් උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් සෝලා පැනල් ස්වේච්ඡාවෙන් අක්‍රීය කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. වෙසක් දැන් ලංකාවේ තියෙන්නේ වෙසක් හජ්ජි වලට පස්සේ දිගටම ආරම්භුණු ඒ කාලයේ දිගටම දැන් තියෙන්නේ වෙසක් සමය තමයි දැන් තියෙන්නේ. මේ පාර ලංකාව පුරා දන්සැල් 17,818ක් තිබෙනවා. වැඩියෙන්ම තියෙන්නේ දන්සැල්. අනිකුත් ආගමික කටයුතු වලට වඩා මේර පාර තියෙන්නේ දන්සැල්. දන්සැල් 17,818ක් තිබෙනවා. අපුරු දන්සැලක් දීලා තිබෙනවා ජාතික තරුණ සේවා සභාව රට පුරාම. ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේගේ ප්‍රධානත්වයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ දන්සැලට ගියාම කාන්තා පිරිම ඕන කෙනෙකුට කොණ්ඩ නිකන් කපා ගන්න පුළුවන්. දන්සැලක්නේ, කොණ්ඩ කපා ගන්න පුළුවන්, හෙඩ් මසාජ් එකක් ගන්න පුළුවන්, ස්කින් තෙරපි එකක් ගන්න පුළුවන්, අයිබ්‍රෝ හදලා දෙනවා, ක්ලීන් අප් කරලා දෙනවා, මෙරෙන්දි මෙහෙන්දි ඇඳලා දෙනවා. මෙන්න මේ වගේ මේක අමුතු තාලේ දන්සැලක්. මේක මෙතනින් නවතින්නේ නැහැ. දැන් අද වෙනකොට ලංකාවේ දන්සැල් වල සාම්ප්‍රදායිකව දෙන බත්, දූන් තෙල් බත්, එහෙම නැත්තම් කහ බත් වගේ ඒවායින් එහාට ගිහිල්ලා මඤ්ඤොක්ක දන්සැල්, බතල දන්සැල් ඒවායින් එහාට ගිහිල්ලා අමුතු ඒවා දෙනවා. මේවා සියල්ලම ඔබ හිතනවා ඇති සමහරලාට මේවා මේ කොළඹ ආශ්‍රිතව, නගර ආශ්‍රිතව තියෙන ඒවා කියලා නෑ. ඉතාමත්ම දුර බැහැර ප්‍රදේශවල තමයි මෙන්න මේවා තියෙන්නේ. උදාහරණයක් ඇරෙට අයිස් කොෆි දන්සැල්, කප් කේක් දන්සැල්, කොත්තු දන්සැල්, ඩෝනට් දන්සැල්. මේවා මෙහෙත් දෙනවා නම් ඉතාමත්ම හොඳයි. ලාව කේක් දන්සැලක්. කේක් නෙමෙයි ලාව කේක්. ඒවත් දැන් අර විශේෂත්වයක් එක්ක එන්නේ. ලාව කේක් විකුණන්නේ එක සමාගමක් විසින්. ඒක තමයි ලංකාව ඇතුලේ ලාව කේක් ප්‍රචලිත කළේ. ඊළඟට පාස්ටා දන්සැල්, මැකරෝනි දන්සැල්, තායි රයිස් දන්සැල්, නිකන් රයිස් නෙමෙයි තායි රයිස් දන්සැල්, බබල් ටී දන්සැල්.